0: ලක්මිහිර ගෙනෙන සාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවට රනුසරින් විදව යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්නත් පවන පවන
1: ජූලි මාසේ අන්තිමංගාරු අදරත් අපේ ලඹිල තියෙනවා. ඔබ දවසේ මෙහි හමාර කරලා ගෙදර ඇවිත් තේකෝප්පයක් බීලා එහෙම නැත්නම් පවුලේ යත් එක්ක රාත්‍රී ආහාරය ගමන් වෙන්න ඇති මේ මොහොතේ ඉන්නේ. මේ මොහොතේ අපි ඔබට ආරාධනා කරනවා ඒ ගමන්ව පැය දෙකක් අපත් සමග රැඳී ඉන්න කියා ලක්මිහිර පවන සමගින්. මැදිරියේ සාලිය ගලප්පති රංජිත් වීරසිංහ රොෂාන් මිහිඳු කුලසූරිය සමග මම ජගත් ජේ එදිරිසිංහ අපි සූදානම් පැය දෙකක් ඔබත් සමග සුහද සංවාදයක යෙදෙන්නට.

අන්තර්ජාලයේ මූණු පොතේ ගමන් කරනකොට මේ සින්දුව අහම්බෙන් මුණ ගැහුණා. හැබැයි කීප දිනෙකම මේ සින්දුව මේ ෂෙයා කරලා තිබුණා තමන්ගේ පිටුවල. මේ මේ ගීතය ඇහෙනකොටම මාව අතීතයටම අරගෙන ගියා. මගේ පාසල් කාලය, ඒ වගේ කාලේ අපේ අතර නිරන්තරයෙන්ම මූණපු සින්දුවක් මේක. මේ ගීතේ මේ නව නිර්මාණය තමයි අද මේ ඔබ ඇහුවේ. අලුතෙන් අපි මෙල්බර්න් වල සිටින ෂෙයා කරලා තිබුණා තමන්ගේ පිටුවල. මේ මේ ගීතය ඇහෙනකොටම මාව අතීතයටම අරගෙන ගියා. මගේ පාසල් කාලය, ඒ වගේ කාලේ අපේ අතර නිරන්තරයෙන්ම මූණපු සින්දුවක් මේක. මේ ගීතේ මේ නව නිර්මාණය

0: ඉන්ද්‍රජිත් මිරිහාන
1: සංගය නව සංගීත සංයෝජනය ඉන්ද්‍රජිත් මිරිහාන ඒවගේම මේකෙත් ගීත අනුව ජගත්
0: ඩීඩී
1: ගුණසේන ඉතින් මේ ඔයගොල්ලෝ ඔක්කොම මෙල්බන් වල ඉන්න අපේ කලාකරුවෝ මේක දැන් අපි පහුගිය සති කීපේ පුරාවටම මේ AI වලින් කරපු මේ නව නිර්මාණ කියන්නේ ගීතය නැවත මොකක්ද ඒකට හරියටම කියන වචනේ
0: ප්‍රතිනිර්මාණ
1: කිරීම ප්‍රතිනිර්මාණ කිරීම ප්‍රතිනිර්මාණය කරපු තමයි අපි අහුවේ නමුත් දැන් මේක අලුතෙන්ම කරලා තුන මේ හරි ලස්සනයි මේ ලස්සනටම කියන සින්දුව ජගත්ට මොකද හිතෙන්නේ ගීතය ගැන
0: ඔව් ඇත්තටම මේ ගීතය මේ පටිගත කිරීමට එන්නට කලින් කීප අවස්ථාවකම වසන්තයි හිරන්නේයි ගායනා කරලා තිබුණා වුණ අතර මේ ගායනයේ තියෙන විශිෂ්ටත්වය නිසාම මේක පටිගත කිරීමක් කළ යුතුයි කියන මතයත් හැමෝ අතරම තිබුණා මම හිතන්නේ මේකට ඉන්ද්‍රජීත් මිරිහාන සහෝදරයා මූලික වෙලා තමයි මේ පටිගත කිරීම කෙරුණේ ඉතින් මම හිතන්නේ ඉතා විශිෂ්ට ගායනයක් ඉතා හොඳ ගායනයක් හොඳ නිර්මාණයක් අනික් අතින් රංජිත් මෙහෙම දෙයක් තියෙනවා මේ වගේ නිර්මාණ මේ විදිහට නැවත ප්‍රතිනිර්මාණය වීම නිසා මේ ගීත නැවත උඩට එනවා මේවා යටපත් වෙලා යමින් තිබෙන ගීත මේ ගීත පිළිබඳව අවධානය නැවතත් මතු වෙනවා සමාජය තුළ ඉතින් අපි ආයේ මේ ගීත ගැන කතා කරනවා මිනිස්සු මේ ගීත ගැන ආයෙත් අවධානය යොමු කරනවා ඉතින් ඒක හොඳ දෙයක් මං හිතන්නේ
1: ඔව් පෞගිය දැන් ওই සින්දුව ඇහුවට පස්සේ පෞගිය සතිය පුරාම වගේ හිතේ මම නිරන්තරයෙන්ම මිමුණුවා මේ සින්දුව මොකද ඒ කාලේ මේ අපි පාසල් යන කාලේ නිතර මේ ඇහුණ සින්දුවක් දැන් ඒ කාලේදී ගුවන් විදුලියෙන් විතරයිනේ මේ ගීත ඇහෙන්නේ එක සැරයක් දෙපාරක් ඇහුණාම මතක හිටනවා කියන්නේ ඉතාම විශිෂ්ට ගීතය ඒවා ඒ විදිහටම තියෙන්නේ අපි පරණ ගීතයත් අහලෙන් තිබුණා
0: ඔව් ඇත්තටම මේ ගීතයේ මුල් ගීතයත් අපිට අහන්න පුළුවන් නම් සාලිය

0: අද අපේ කතාබහට ලක්වෙච්ච මේ ගීතය මුලින් ගායනා කළේ මාලිනි බුලත් සිංහල සමඟ ඇනස්ලි නානායකාර ගීතය ලිව්වේ රංජිත් බණ්ඩාරකේ විජේතුංග. අපි කලින් කතාව කළා වගේ මේ ගීතය තනු නිර්මාණය කළේ සංගීතවත් කළේ ඩීඩී ගුණසේන, අපි ගැන ඩි ගුණසේන මාස්ටර් කියලා.
1: ඔව්ගේ ඇත්ත ඩීඩී ගුණසේන ගැන කතා කරහම අපි දන්නේ මේ ප්‍රසිද්ධ වයලීන් වාදකයේ කියලා තමයි දන්නේ. ඔහු ඔහුගේ වයලීනෙන් ඉතා විශාල නිර්මාණ ප්‍රමාණයකට දායකත්වය දීලා තියෙනවා. ඒ අතර තුර ඔහු මං හිතන්නේ එක ගීතයක් හරි දෙකක් හරි ගායනා කරලත් තියෙනවා. මේ තමයි මට නම් හම්බ වෙන මුල්ම ගීතය. ඔහු සංගීතයේ සපයපු ජගත්.
0: ඔව්, ගීත ගණනාවකටම සංගීතයේ සපයලා තිනවා රංජිත්. එක පාටම මට මේ මොහොතේ මතකයට එන්නේ නැහැ. නමුත් ඔහු ගායකෙක් බවට පත්වන්නේ නම් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස නිසා. එක්තරා මොහොතක ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ ඉල්ලීම මත ඩීඩී ගුණසේන මහත්මයා ගායන ලොවට පිවිසෙනවා. අර ඔහු ගායනා කළ ගීතය ඔබට මතක ඇති, සොඳුර මට සමුදෙන්න සමුදෙන්න කියන ගීතය. ඒ කාලේ අපි උදේ පාන්දර ඉස්කෝලේ යනකොට අහපු ගීතය. ඉතින් ඒ ගීතය ඔහු ගායනා කළේ ඇත්තටම කේමදාස මාස්ටර්ගේ ඉල්ලීමට. ඒ කාලේ ඔහු වයලීන වාදකයෙක් පමණයි.
1: ඔව්, දැන් අර සොඳුර මට සමුදෙන්න ගීතය ගැන මං ඒ ගීතය හොඳයි, නමුත් ඒක ප්‍රචාරය වෙච්ච විදිය, ඒ කාලය තුළ ඒ යම්කිසි විදියක එක අරමුණකටනේ ඔය ගීත ටික ඔක්කොම ගියේ. මොකද්ද වගා ව්‍යාපාරයකුත් එක්ක කියලා
0: පටන් ගත්තා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව කාලේ.
1: ඔව්, ඉතින් ඒ අර ඒ කාලේ තිබිච්ච අසීරුතාවයත් එක්ක මේවා ඒ ගැන එච්චර ලොකු ප්‍රසාදයක් මගේ හිතේ නම් ඇති වුණේ නැහැ. මොකද මේ වගාව කියන්නේ අපි ඒ දවස්වල මට මතකයි, එක දවසක් මම දුරකථනයෙන් ඔය ගුවන්විදුලි සංස්ථාවයට කතා කළා. එතකොට ප්‍රේමකීර්ති දල්ලිස් තමයි ගත්තෙත්. මම ඇහුවා මේ ඔගොල්ලෝ මේ ගුවන්විදුලියේද මේ වගාව කරන්න
0: කියලා. ඇත්තටම රංජිත් මේම කල්පනා කරනකොට ඒ යුගයේ අර මිනිසුන් වගාවට පෙළඹවීමේ උදෙසා කලාව පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණය ගැන තමයි මේ අත්හදා බැලීම් කරන්නේ. මේ වෙලාවේ බොහෝ විවිධාකාරයේ අත්හදා බැලීම් කරනවා. ඉතින් මේවායින් කොයිතරම් දුරට වගා ව්‍යාපාරයට සහයෝගයක් ලැබුණද, උත්තේජනයක් ලැබුණද කියන එක ඉස්සරහෙන් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. නමුත් මේවා නිර්මාණ වශයෙන් හරි සාර්ථක නිර්මාණ.
1: ඒ ගීත ඇත්තටම දැන් අද දවසේදී අහනකොට ඒ ගීත ගොඩක් හොඳ සාර්ථක ගීත කියලා තේරෙනවා. නිර්මාණ අපිට හැබැයි ඉතින් බලෙන් තමයි ඒ ගීත ටික උදේ පාන්දර හැමදාම දාලි වරලා අපිට ඇහෙන්න සලස්වලා අපේ හිතේ ඉතින් අන්දවල තියෙනවා.
2: නෑ නෑ, ඉතින් පුංචි කාලේ මොකද අපි හයා මාට විතර නැගිටිනවා පාසල් යන්න, හයට හයා මාට. ඉතින් නැගිට්ටේ ගමම්ම පිරිත් අහනවා වගේ තමයි ওই සින්දු අපි ඒ දවස්වල ඇහුවේ. ඉතින් ඇත්තටම කියනවා නම් ඒක අර වගා සංග්‍රාමයේ කියන සිතුවිල්ලට සමහරවිට වෛරයක් මන් තුල තිබෙත් නෑ. මොකද මගේ තාත්තා දැඩි ශ්‍රී ලංකා ඉඳලා ස්පාක්ෂිකයක් නිසා වෙන්නද දෝ ඇති. නමුත් ඉතින් ඒක මම නම් බොහොම උද්‍යෝගයෙන් ඇහුවා.
0: ඇතරම ඒ යුගය තුළ මේ ගීතවලින් යම් කිසි මෙහෙයක් වුණාද කියන කාරණය ප්‍රශ්නාර්ථයක් තිබ්බයි කියලා මං කිව්වත්, අපි ඒ ගීත හැටියට අදත් අපි ඒ ගීත රසවිඳිනවා. ඉතින් රසවින්දනයටම අපට ලබා දුන්න ඒ ගීත පිළිබඳව අපි ඒ නිර්මාණකරුවන්ට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. මොකද අදත් මේ අවුරුදු කීයක් ගිහිල්ලත් දැන් අවුරුදු 50ක් විතර ගිහිල්ලට මම පස්සෙත් අදත් ඒ ගීත රසවිඳිනවා අපි.

0: වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
2: ඉතින් මේ මම මේ බොහොම ලස්සන සිකියරි ලස්සනන්න හැ මේ අලුත් සින්දු ඒ සින්දුවක් මට ඇහුණ බොහොම මේ අපේ මුහිදින් බෙක් මහත්තයගේ ලස්සන සින්දුවක් සින්දුවක් බොහොම ලස්සට යනවා ඉතින් ඒක පොඩක් අහලා බලන එක රංජිතුයි ජගතුයි ඒක අහලා නැහැ ඒක පොඩක් අහලා බලමු දෙයක

0: ඉතින් මේ මම මේ සින්දු උස්සගෙන ආවා මේ සින්දු මං ඇහුවා මේක මං ඩවුන්ලෝඩ් උත් කරගත්තා ඉතින් මේක මට නම් ඇත්තරම මේ අර සංගීතයේ තියෙන විනාශකමුත් එක්ක ඒත් එක්කම කලානුරූපීව කාලෙන් කාලයට ගීතවල තනුකණ්ඩ එහෙම නැත්නම් ඒ සංගීත රසය විවිධාකාරයෙන් අහන්න මිනිස්සු පෙළවෙනවා. ඒක මං හිතන්නේ මම දකින විදිහට ඒක අර අපි හැමදාම බත් කන මිනිස්සු විවිධ කෑම වල රුචිකත්වය දක්වනවා වගේ මේ මිනිස්සුන්ගේ මේ රුචිකත්වය වර්ගීකරණයට ලක් වෙනවා. ඒකෙදි මේ අපි කාලයක් අහපු සින්දුවක් වෙන සංගීත රටාවකින් වෙන සංගීත තනුවකින් වෙන සංගීත රිද්මයකින් අපේ හදවතට අපේ මනසට දැනෙනකොට ඒකේ දැනෙන රිද්මානුකූල ආශ්වාදය සහ වින්දනය මේ දෙකේම උපරිමය සමහර වෙලාවට අපි ලබනවා. මොකද ඒ සින්දුවත් එක්ක අපි බැඳිච්ච ප්‍රමාණයට සාපේක්ෂවයි ඒක සිද්ධ වෙන්නේ කියලා මම හිතනවා. ඉතින් මේකෙදි මම මේක අමුතුම වින්දනයක් අමුතුම රසයක් අමුතුම රසාත්මක ආශ්වාදයක් ලැබුවා. ඉතින් මම අහන්න කැමති විශේෂයෙන් මේ අපේ ජගජ්ජී දිරිසිංහ සහෝදරයා මොකද කලාවට සංගීතයට ඒත් එක්කම සිංහල භාෂාවට බොහොම ප්‍රගුණත්වයක් දරන විචාරකෙක්. ඇත්තරම කියනවා නම් අපේ වර්තමාන සමාජයේ ඉන්නේ අග්‍රගන්නේ විචාරකෙක්. අපි ඉතින් ජගතයෙන් හල බලමු මොකද මේ ජගත් හිතන්නේ මේ සින්දුව ගැන කියලා.
1: ඕක ඉතින් අපි කවුරුත් දන්න නිසාලි ඕක AI ක්‍රියේෂන් එකක් කියන එක. ඒ කියන්නේ කෘතිම බුද්ධියෙන් ඔව් කෘතිම බුද්ධියෙන් නිර්මාණය කරපු ගීතයක්.
2: AI කියන එක දැනගන්න එක එච්චරම අමාරු නෑ. ඒක පොඩ්ඩක් අර AI එක්ක අතපත ගාලා ඉන්නකොට
1: අපිට දැනෙනවා.
2: තේරෙනවා.
1: මේක විශේෂම දේ තමයි සාලිය මේ ගැන විවිධාකාර වූ මතවාද තියෙනවා. දැන් සූනෝ වගේ AI වැඩසටහනක් තුලින් අපිට ඕනෑම ගීතයක් අරගෙන ඕනෑම ගායකයෙක්ගේ කටහඬ වෙනස් ගායකයෙකුට දාන්න පුළුවන්. මම එහෙම ගීත 10ක් විතර මේ වෙනකොට හදලා තියෙනවා. ඕනෑම ගායකයෙක්ගේ ගීතයක් අරගෙන අපිට සංගීතය වෙන් කරලා ගන්නට පුළුවන්. ඊට පස්සේ අපිට වෙනත් කටහඬක් එක්ක පිරිමි කටහඬක් අවශ්‍ය නම් ගෑනු කටහඬක් දාලා අලුතෙන් ගීතය නිර්මාණය කරන්නට පුළුවන්. එතකොට ඒ ගීතය සමහර විට
2: සංගීත
1: භාණ්ඩ ටිකත් වෙනස් කරගන්න පුළුවන්. අලුත් භාණ්ඩ එකතු කරන්නට පුළුවන්. තිබෙන භාණ්ඩ අයින් කරන්නට පුළුවන්. ඒ සියලුම දේ කරන්නට පුළුවන්. අලුත් මේ AI තාක්ෂණය ඔස්සේ. ඉතින් සූනෝ වගේ වැඩසටහනක් පොඩ්ඩක් මිලදී ගත්තාම ඒක කරන්නට බැරි කමක් නැහැ. නමුත් මේකේ තව පැත්තක් තියෙනවා. සමහර අය මේකට දොස් කියන පැත්තක් තියෙනවා. සමහර අය කියනවා සමහර අය දරුණු ලෙස මේකට විරුද්ධයි. මේ වැඩේ කරන්නට එපාය කියලා. මොකද ඔවුන්ගේ තර්කය තමයි අපි මෙතුවක්කල් අපේ ගායකයන්ගේ කටහඬවල් වලින් අහපු ගීත වෙනත් කටහඬවල් වලින් අහනකොට අපට සතුටක් දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩේ කරන්නට එපාය කියලා ලොකු මතවාදයක් යනවා සමාජ මාධ්‍ය හරහා. ඉතින් ඔගේ දෙපැත්තක් තියෙනවා. අර සාලිය කිව්වා වගේ මෙහෙම අලුත් නැවුම් විදිහට මේක ඇහෙනකොට අපිට සතුටක් විඳින්නත් පුළුවන්. නමුත් අර ගායකයන්ට දැඩි ලෙස ගායක ගායිකාවන්ට දැඩි ලෙස බද්ධ වෙලා ඉන්න අයට මේක යන තරහක් ඇති වෙන්නටත් පුළුවන්. ඉතින් ඒ නිසා මේක සමබර කරගන්නේ කොහොමද කියන එක සාලිය ලොකු ප්‍රශ්නයක්. අපි මේක දිගටම කරගෙන යනවද එහෙම නැත්නම් මේ පරණ ගීත අලුත් කිරීම නවත්වනවද කියන එක ප්‍රශ්නාර්ථයක් තියලා නවත්තන්නට වෙනවා. රංජිත්
2: ඕනා ඉස්සෙල්ලම අපි මේකේ මුල් ගීතයේ මේ හරියටම ඒක එච්.ආර්. ජෝතිපාල සහ ජී.එස්.බී. රාණිපෙරරා තමයි මුල්ම ගීතය ගායනා
0: කරේ. මේ අපේ මොහිදින් බෙග් මහත්තයා සම්බන්ධයක් නැද්ද?
2: ජෝතිපාල
1: මං හිතන්නේ එච්.ආර්. ජෝතිපාල
2: සහ ජෝතිපාලගේ මුල්ම කාලේ කියපු ගීතයක් මේක.
1: ඇල්හෙන
2: පැල් රකිත් කියන එක මේ කියන්නේ අර ජෝතිපාල ගැන කියනකොට අර මෝරා ගැන සින්දුවක් කිව්වා. මෝරා නෙමෙයි සිරියා මේ සාරා කියලා. ඊට පස්සේ ඒ ළඟම කියපු ගීතයක් තමයි ඇල්ලෙහෙන පැල රකිද්දි කියන ගීතය. ජී.එස්.බී. රාණිපෙරරත් එක්ක තමයි යුග ගායනය කරේ. එතකොට ජී.එස්.බී. රාණිපෙරර එහෙම ජෝතිපාලට අත දෙන්න ඕන කමට තමයි උත් එක්ක මේ වගේ යුග ගායනා කරලා තියෙන්නේ ඒ කාලේ. ඉතින් ඒ ගීතය
0: අපි ඒ සින්දුවත් වාදනය කරමු අපේ උත්තරින් පස්සේ.
2: ඒක බොහෝම කාලයක් ඉතාම ජනප්‍රියත්වයේ ඉහළින්ම තිවිච්ච ගීතයක් තමයි ඒක ඇල්හෙන බැල රකිත්ති කියන එක. කොමත් ඔය මේ ඒ කාලෙදී යම්කිසි යුගයක කට්ටිය මේ මොනද විනෝද ගමන් යනකොට එහෙමත් නිතර කියන සින්දුවක් තමයි ඔක ඇල්හෙන බැල රකිත්ති කියන එක. එතකොට දැන් මේ ජගත් මතු කරපු ප්‍රශ්නයට ආවහම අපි ගිය සතියේ අපි ගිය සතියේ හරි මේට කලින් සතියේ හරි කතා කරා චර්ලි වයි ජයන්ත කියලා තිබුණා යාගේ ගීතයක් ඒවක් කරන්න එපා කියලා. ඉතින් එයාට තනියයි තියෙනේ ගීතවල තියෙන්නේ. චර්ලි වයි ජයන්ත තමයි සින්දු ගීතේ ලියලා තින්නේ, සංගීතය සපයලා තින්නේ, ගායනා කරලා තින්නේ. ඒක නිසා එයාට ඒක නවත්තන්න පුළුවන්. දැන් ගායකයෙකුට ඕන වුණාට මේ මේ ප්‍රතිනිර්මාණය කරන එක නවත්තන්න බෑ. ගීතයක අයිතිය ලංකාවේ තුල තියෙන්නේ තියෙන්නේ සංගීතය සහ මේ පද රචනය කියන දෙන්නට තමයි ගීතය අයිතිය තියෙන්නේ. ගායකයට අයිතියක් නැහැ. ඒක නිසා මේ ඕන කෙනෙකුට ඒ දෙදෙනා එකගණන් ඕන කෙනෙකුට ගායනා කරන්න පුළුවන්. හැබැයි දැන් මේ YouTube අවකාශයේ මේ අය මේ තරුණ ළමයි මේ ඔක්කොම AI වලින් කරන ගීත මම බොහෝ වෙලාවට දැකලා තියෙනවා. ඔහු මේ ඒ අවශ්‍ය කරන සඳහන් කිරීම කරලා තියෙනවා. මේ ගායකයන්ට තමයි මේකේ සම්පූර්ණම අයිතිය තියෙන්නේ කියන ඒක ඒ වාක්‍යයේ විදිහට තියෙනවා. එහෙම නැත්නම් YouTube එකේ ඒක ප්‍රචාරය කරන්නත් බෑ.
1: එහෙම නොවන අවස්ථාවක් තියෙනවා රංජිත්. එහෙම නොවන ව්‍යාපාරික අරමුණෙන්ම මේ වැඩේ කරන අය පිරිසකුත් ඉන්නවා. මොකද ඔවුන්ගේ අරමුණ ව්‍යාපාරික ලෙස මේක ප්‍රචාරය කළා වැඩිපුර ආදායමක් ලබා ගැනීම YouTube හරහා. එහෙම කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිස නිසා තමයි මේ විරෝධය වැඩි වෙලා තියෙන්නේ රංජිත්. මොකද අපි දැකලා තියෙනවා විවිධ නම් වලින් අලුත් YouTube channel ඇවිල්ලා තියෙනවා. මේ අලුතෙන් හදාපු ගීතම ප්‍රචාරය කිරීම සඳහා පමණක්ම. මොකද එක අතකින් අර ගීත රචකයාටයි සංගීතඥයාටයි අයිතිය තිබ්බ වුණත් හුඟක් පරණ ගීතවල මේ අයිතිය හොයාගෙන එන එක ලොකු ප්‍රශ්නයක්. දැන් කාලේ නව අලුත් කාලේ අලුත් යුගයේ ගීතවල ඒක දැඩිව සටන් කරන්නට පුළුවන් නවුන්ට. නමුත් අර අතීතයේ ගීත හුඟක් පරණ ගීතවලට මේ සටන් කිරීම බොහොම දුර්වලයි. ඒ නිසා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන යම්කිසි පිරිසක් සූදානම් වෙලා තිබෙනවා මේ තුලින් ආදායමක් ලබා ගන්න. ඒ නිසා රංජිත් ඔය ප්‍රශ්නේ ඒ නිසා තමයි අතන ඔය ප්‍රශ්නේ ලොකුවට දැන් කතා වෙන්නට පටන් අරන් තියෙන්නේ.
2: සදාචාරය
1: පිළිබඳ ප්‍රශ්නයක්. ඔව්
3: මට ඇත්තටම අන්තිමට මං හිතනවා අර අපි ලංකාවේදී අපේ දරුවෝ සම්බන්ධයෙන් අපේ දෙමෝපිය දක්වපු ආකල්ප වලට වඩා අපි වෙනස් විධියක ආකල්පයක් මේ සමාජ ක්‍රමයත් එක්ක අපි කාලාන්තරයක් ජීවත් වෙලා අපි නිකන් අර මොඩරේට් මිනිස්සු අපි සිතවිල්ලක් ඒකමතකම සිතවිල්ල මත තීන්දුව తీරන ගන්න මිනිස්සු නෙවෙයි. ඒක නිකන් පොදුවේ ස්වභාවික සත්‍යයත් එක්ක ස්වභාවික යුක්තියත් එක්ක අපි තීන්දුව తీරන ගන්න සූදානම් මිනිස්සු විදිහට පත් වෙලා තිනවා. මං හිතනවා ඒ තත්ත්වයත් එක්ක ගත්තාම ඇත්තරම මේ අර ගොඩක් කියනවා ඔය දැන් සින්දුවට ආසම මිනිස්සු අපි මේ දේශපාලන වශයෙන් ගත්තම කන්සර්වේටිව්ස් අනික කටේ ලිබරල් අනේ ඒ වගේ නිකන් ලෝකේ විවිධ ප්‍රවණතාවයන් තියෙනවානේ. ඒ වගේ මමත් ගොඩක් වෙලාවට ආසයි මේ ගීතයෙන් කිසියම්මෝ පුද්ගලයෙක් කිසියම්මෝ කණ්ඩායමක් අලුත් රසයක් අලුත් වින්දනයක් අලුත් සතුටක් ලබනවා නම් ඒකට අපි කිසියම්මෝ විදියකට මේ ඒක අපිට ඇත්තටම අයිතියක් නෑ. ජගත්තයේ කිව්වා වගේ අර ගීත තනු රචකයක් තමයි අයිතිය තියෙන්නේ. නමුත් අපි යම් සානුකම්පිත බව දැක්විය යුතුයි කියලා මං හිතනවා.
2: ඔව් සාලි දැන් ඔතන තියෙන දැන් පැරණි ගීත ජගත් මතු කරා වගේ පැරණි ගීතවල අයිතිය පිළිබඳව ගැටලුවක් තියෙන නැත්නම් YouTube අවකාශයේ තියෙන නීති රීති නම් බොහොම පැහැදිලියි. ගීතය අයිති කෙනාට විතරයි කවුරු ගායනා කරත් ඒකේ සම්පූර්ණ ප්‍රතිලාභය යන්නේ. නමුත් අර ගොඩක් ගීත මේ YouTube වල සඳහන් වෙලා නැති නිසා ඔය මේ අලුත්ම ප්‍රතිනිර්මාණය කරන ගීතය මුල් ගීතයයි දෙකම එකට බැඳිලා ඔවුන්ට ආර්ථික ප්‍රතිලාභ ලැබෙනවා. ඉතින් එතන ගැටලුවක් තියෙනවා තමයි.
4: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත් ලක් මිහිර.
5: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. FM 88.6 ලක් මිහිර ඕස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති සමගින් මම රොෂාන් මිහිදු කුල සූරිය. ඔස්ට්‍රේලියාව පුරා සිදු කළ පළමු ඔස් ඇලර්ට් හදිසි අනතුරු වැකවීම ජාතික පරීක්ෂණය සාර්ථක වූ බව ෆෙඩරල් රජවේ ප්‍රකාශ කර තිබෙනවා. පරීක්ෂණය අතරතුර හදිසි අනතුරු වැකවීමක් සහ තත්පර 10ක පමණ ශබ්ද සංඥාවක් පද්ධතියට ගැලපෙන ජංගම දුරකථන වෙත යවා තිබුණා. රජුවේ සඳහන් කරන්නේ ඉලක්ක කරගත් ජංක මුදරකතන කුළුණු අතරින් 94% කරා මෙම පණිවුඩය සාර්ථකව විකාශය වූ බවයි. එය රජුව තබා තිබූ 90% සාර්ථකත්ව ඉලක්කයද ඉක්මවා ගොස් තිබුණා.
6: නව පද්ධතිය මගින් ගං වතුර ලැබගිනි සුලි කුණාටු සහ වෙනත් හදිසි අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල සිටින ජනතාවට ඉක්මනින් අනතුරු වැගවීම් ලබා දීමට හැකිවනු ඇති. දැනට භාවිතා වන SMS පදනම් කරගත් හදිසි අනතුරු වැගවීම් සේවාව වෙනුවටයි මෙම නව පද්ධතිය හඳුන්වා දී තිබෙන්නේ. ඔස් ඇලර්ට් පද්ධතිය ඔක්තෝබර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ පුරා නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ගෝලිය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම ආරක්ෂා කිරීම සඳහා සිංගප්පූරුව සමග නව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. සිංගප්පූර් ඔස්ට්‍රේලියා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් යටතේ ඇති කරගත් මෙම නව ප්‍රෝටෝකෝලය මගින් බලශක්ති ආරක්ෂාව අත්‍යවශ්‍ය සැපයුමුදාම සහ දෙරට අතර වෙළඳ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට නියමිතයි. සිංගප්පූරුව මේ වන විට ඔස්ට්‍රේලියාවේ විශාලතම ඉන්ධන සැපයුම්කරුවා වන අතර රටේ පෙට්‍රල් අවශ්‍යතාවෙන් 55%ක් එරටින් සපයවෙනවා. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ඩීසල් සැපයුමෙන් 15%ක් සහ ගුවන් යානා ඉන්ධන සැපයුමෙන් 23%ක්ද සිංගප්පූරුවෙන් ලැබෙන බව සඳහන්. මැද පෙරදිග ගැටුම් සහ ජාත්‍යන්තර ප්‍රවාහන මාර්ගවල ඇතිවිය හැකි බාධා හමුවේ ස්ථාවර ඉන්ධන සැපයුමක් පවත්වා ගැනීමට මෙම ගිවිසුම වැදගත් වනු ඇති බවයි රජය පෙන්වා දෙන්නේ. ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ෂල්ස් පවසන්නේ අර්බුදකාරී අවස්ථාවලදී පවා විශ්වාසදායක සැපයුම් දාම පවත්වාගෙන යාම දෙරටේ අරමුණ බවයි. මේ අතර වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවේ කරාතා ප්‍රදේශයේ නව විශාල තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ හැකියාව පිළිබඳව මූලික අධ්‍යයනයක්ද ආරම්භ කිරීමට රජය සූදානම් වනවා. වික්ටෝරියා ප්‍රීමියර් ජසින්තා අලන් ලේබර් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා සිටින බව නිවේදනය කර තිබෙනවා. මෙම තීරණය ඉතා දුෂ්කර තීරණයක් ලෙස ඇය විස්තර කළා. ඇය පැවසුවේ පක්ෂ නීති අනුව නායකත්වයේ ඡන්දදායකයට තරඟ කළේ නම් ජය ගැනීමට තමන්ට හැකි බව විශ්වාස කළද මැතිවරණයට ඉතා ආසන්න අවස්ථාවක එවැනි තරඟයක් පැවත්වීමෙන් පක්ෂයේ වටිනා කාලය සහ සම්පත් වැයවෙන බවයි. එමෙන්ම නියෝජ්‍ය ප්‍රීමියර් බෙන් කැරොල් නායකත්වයට ඉදිරිපත් වූහොත් ඔහුට තමන්ගේ සම්පූර්ණ සහය ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වන ATO විසින් බදු වාර්තා කිරීමේදී වැඩිපුර භාවිත කරන ටැක්ස් ඩිඩක්ෂන් එකක් සම්බන්ධයෙන් ජනතාවට අනතුරු වැගවීමක් නිකුත් කර තිබෙනවා. පුද්ගලික වියදම් ව්‍යාපාරික හෝ රැකියා වියදම් ලෙස පෙන්වා බදු අඩුකර ගැනීමට උත්සාහ කරන අවස්ථා පිළිබඳව ATO දැඩි අවධානය යොමු කරමින් සිටිනවා. මෙවර 105%කට ආසන්න ඔස්ට්‍රේලියානුවන් වෙත බදු වාර්තා නිවැරදිව ඉදිරිපත් කරනු ලෙස දැනුම් දී තිබෙනවා. විශේෂයෙන් වර්ක් රිලේටඩ් එක්ස්පෙන්සස් ලෙස ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිබඳව වැඩි පරීක්ෂාවක් සිදු කරන බව ATO පවසනවා. බදු අඩු කිරීම ලබා ගැනීම සඳහා සත්‍ය නවන හෝ සාධාරණ සාක්ෂි නොමැති ඉල්ලීම් ඉදිරිපත් කළ හෝ දඩ මුදල් ගෙවීමට සිදුවිය හැකි බවද අනතුරු අඟවා තිබෙනවා. තවද ATO ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට හිමිවන බදු සහන පමණක් නිවැරදි ලේඛන සමග ඉල්ලුම් කරනු ලෙසයි. මෙම නව පියවර ඔස්ට්‍රේලියාවේ බදු පද්ධතිය වඩාත් නිවැරදි හා සාධාරණ කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයක් ලෙසයි සැලකෙන්නේ. මෙල්බන් ව්‍යාපාරිකයෙකුට එරෙහිව ෆෙයර්වර්ක් ඔම්බුඩ්ස්මන් විසින් තෙවන වරටත් නීතිමය පියවර ගෙන ඇති තිබෙනවා. ඒ වීසා සහිතව සේවය කළ සේවකයන් දෙදෙනෙකුට නියමිත වැටුපා හිමිකම් නොගෙවූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන්. එම ව්‍යාපාරිකයාට එරෙහිව ෆෙඩරල් සර්කිට් ඇන්ඩ් ෆැමිලි කෝට් හි නඩු පවරව ඇති අතර රෙසිඩෙන්ෂුවල් කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරයක් පවත්වන ගොස් තිබෙනවා. මෙහිදී 2023 සහ 2024 කාලය තුළ වීසා සහිතව සේවය කළ සේවකයන් දෙදෙනෙකුට $15,255 වැටුපා හිමිකම් අඩුවෙන් ගවා ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. ඇමරිකානු සේවකයෙකුට සති 4ක සේවය සඳහා $1,300ක් පමණක් ගෙවා ඇති බවත් තවත් එක්සත් රාජධානියේ සේවකයෙකුට සතියකට වැඩි කාලයක් සඳහා $600ක් පමණක් ගෙවා ඇති බවත් ෆෙයර්වර්ක් පවසනවා. අදාළ සේවකයන්ට අවම වැටුප් කැෂුවල් ලෝඩින් ඕවර්ටයිම් සහ අනෙකුත් කම්කරු හිමිකම් නොගවා ඇති බවටද චෝදනා එල්ලව තිබෙනවා. ෆෙයර්වර්ක් ඔම්බුඩ්ස්මන් පවසන්නේ වීසා සහිත සහ තරුණ සේවකයන් ආරක්ෂා කිරීම තම ප්‍රමුඛත්වයක් බවත් නීති උල්ලංඝනය කරන සේවාදායකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි. මීට පෙරද ඔහු අයත් සමාගමක් සේවක අයිතිවාසිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් $300,000 වැඩි දඩ මුදලක් නියම කර තිබූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවේ නව ඩෙමෝස් AU මත විමසුමකට අනුව පෝලීන් හැන්සන්ගේ වන් නේෂන් පක්ෂය ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයෙන් පෙරමුණට පැමිණ ඇති බව වාර්තා වනවා.
7: එම සමීක්ෂණයට අනුව One Nation පක්ෂයට 30% ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමි වැදී අතර Labour පක්ෂයට 26% සහ Coalition පක්ෂයට 21% සහ Greens පක්ෂයට 13% ලැබී තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය නොලැබෙන හංග පාර්ලිමේන්තු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ. එවැනි තත්ත්වයක් ඇතිව හොත් කොලේෂන් පක්ෂයට වන් නේෂන් පක්ෂයේ සහය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාවද මතුවිය හැකි බවද එම වාර්තාවේ සඳහන් වනවා. කෙසේ වෙතත් පක්ෂයේ නායක ඇන්ගස් ටේලර් මේ වන විට One Nation සමග නිල සන්ධානයක් ඇතිකර ගැනීමේ අදහස ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ මත විමසුම ඔස්ට්‍රේලියාවේ දේශපාලන බල තුලනය වෙනස් විය හැකි බවට සංඥාවක් ලෙස සැලකෙන අතර ඉදිරි මාස කිහිපය තුළ දේශපාලන සාකච්ඡා තවත් උණුසුම් විය හැකි බවටයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් මෙය මත විමසුමක ප්‍රතිඵලයක් පමණක් වන අතර සැබෑ දේශපාලන තත්ත්වය තීරණය වන්නේ ඉදිරි ෆෙඩරල් මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය අනුවයි. New South Wales පොලිසිය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 177ක කෙටමයින් තොගයක් සොයාගෙන තිබ බවට වාර්තා වෙනවා. මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෙම අත්අඩංගුවට ගැනීම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාලයකට එරෙහිව සිදු කළ මෙහෙයුමක කොටසක් බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් කෙටමයින් තොගයේ වටිනාකම සහ එය බෙදාහැරීමට සැලසුම් කර තිබූ ආකාරය පිළිබඳව නිලධාරීන් පරීක්ෂණ පවත්වමින් සිටින බවයි සඳහන් වන්නේ. එමෙන්ම මත්ද්‍රව්‍ය අපරාධ මැරලීම සඳහා නිව් සවුත් වේල්ස් පොලිසිය විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව විශේෂ සඳහන් කර තිබෙනවා. මෙමනි විශාල මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීම සඳහා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාලවලට දැඩි බලපෑමක් එල්ලවන බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි. ඔස්ට්‍රේලියාවේ 2026 සෙන්සස් ජනගහන හා නිවාස සංගණනය අගෝස්තු 11 වනද අඟහරුවාදා රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. එදින ඔස්ට්‍රේලියාව තුළ සිටින සෑම පුද්ගලයෙකුම සෙන්සස් පෝරම එකට ඇතුළත් කර යුතු අතර එය ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් සීමා වන්නේ නැහැ. පර්මනන්ට් රෙසිඩන්ට්ස්, ජාත්‍යන්තර සිසුන්, ටෙම්පරරි වීසා හෝල්ඩර්ස්, සරණාගතයන් සහ විදේශීය සංචාරකයන්ද සෙන්සස් සඳහා ඇතුළත් විය යුතු වෙනවා. නිවාඩුවක් හෝ සංචාරයක් සඳහා වෙනත් ප්‍රදේශයක සිටින පුද්ගලයන්ද තම සෙන්සස් රාත්‍රියේ නවාතැන් ගන්නා ස්ථානය අනුව තොරතුරු ලබා දිය යුතු වෙනවා. කෙසේ වෙතත් සෙන්සස් රාත්‍රියේ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින පුද්ගලයන්ට එය සම්පූර්ණ කිරීම අවශ්‍ය නැහැ. සෙන්සස් සඳහා සහභාගී වීම නීතිය අනිවාර්ය වන අතර නිල වශයෙන් පෝරමේ සම්පූර්ණ කරන ලෙස දැනුම් දීමෙන් පසුවත් එය ප්‍රතික්ෂේප කළහොත් දිනකට $364 දක්වා දඩයකට මුහුණ දීමට සිදුවනවා. ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීම අපහසු පුද්ගලයන්ට පරිවර්තන සහ භාෂා සහය ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. සෙන්සස් මගින් රටේ ජනගහනය, නිවාස රැකියා, අධ්‍යාපනය සහ ප්‍රජා අවශ්‍යතා පිළිබඳව තොරතුරු රැසක් ඉදිරිපත් කිරීමට සේවා සහ පහසුකම් සැලසුම් කිරීමට බලාපොරොත්තු වනු ඇති. වික්ටෝරියානු ලේබර් පක්ෂයේ ස්ථගයන් විසින් ඒකපතිකව මීළඟ ප්‍රීමියෝ ලෙස තෝරා ගැනීම තමන්ට විශාල ගෞරවයක් බව බෙන් කැරොල් පවසනවා. ඉන්ස්ටග්‍රෑම් වෙත නිකුත් කළ වීඩියෝ පණිවිඩයකින් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙම වගකීම බහර ගැනීම පිළිබඳව තමන් ගෞරවයට නිහතමානී හැඟීමකට පත්ව සිටින බවයි. ලිබරල් වන් නේෂන් ආණ්ඩුවක් බලයට පැමිණි හොත් වැඩ කරන ජනතාවට අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බවටයි ඔහු අනතුරු අඟවා තිබෙන්නේ. රජය විශ්වාසනීයත්වය, ප්‍රජා ආරක්ෂාව සහ ආර්ථිකය යන ශ්‍රේෂ්ඨ තුළ වෙනස්කම් අවශ්‍ය බව බෙන් කැරොල් පිළිගෙන තිබෙනවා. වික්ටෝරියානු රාජ්‍යය මේ වන විට නව දිශාවකට ගමන් කළ යුතු බවයි ඔහු සඳහන් කළේ. එම නව දිශාව තමන් ලබා දෙන බවද බෙන් කැරොල් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඒ පොත සමගින් අදට නියමිත ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමා වනවා. හමුවෙමු ලබන අඟහරුවාදාත් රාත්‍රී 8:30ට.

0: අපි කන්නේ බඩට විතරද හිතටත් කෑම කනවාද ආයුබෝවන් ආදරණීය ඔබ සැමට අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කෑම ගැන හැබැයි කෑම විතරක් නොවේ චිත්‍රපට නවකතා ටෙලිනාට්‍ය සංගීතය ගැනත් මේ දෙක අතර තිබෙන පුදුමාකාර සමානකමක් ගැන අපි හැමෝම කනවා බොනවා ඒක නැතුව ජීවත් වෙන්න බෑ කුසගින්න කියන්නේ අපේ ශරීරයේ දෙන ස්වභාවික සංඥාවක්. වතුර නැතිව දින කිහිපයක්වත් ජීවත් වෙන්න බෑ. ආහාර නැතිවත් මාස කිහිපයක්වත් ඉන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා කෑම කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් ප්‍රශ්නය මෙතනින් පටන් ගන්නවා. අපි කන්න ඕනේ මොනවාද? එක වෛද්‍යවරයෙක් කියනවා බිත්තර හොඳයි කියලා. තවත් කෙනෙක් කියනවා බිත්තර අඩුවෙන් කන්න කියලා. කෙනෙක් කියනවා කෝපි හොඳයි. තවත් කෙනෙක් කියනවා අඩු කරන්න. කෙනෙක් කියනවා මේදිය තමයි නරකම දේ. තවත් කෙනෙක් කියනවා සීනි තමයි සැබෑ සතුරා. සාමාන්‍ය මිනිහෙක් අහන්න පුළුවන්. අන්තිමට ඇත්ත මොකද්ද?
1: මෙතනින් අපිට තේරෙනවා විද්‍යාව තිබුණත් උපදෙස් හැම වෙලාවෙම එක වගේ නැහැ කියලා. නව පරිේශණය එනවා මිනිසුන් අතර වෙනස්කම් තියෙනවා. වයස, ජාන, ජීවන රටාව, රෝගී තත්ත්වය අනුව හොඳම ආහාරයත් වෙනස් වෙනවා. දැන් අපි ටිකක් වෙනත් පැත්තකට හැරෙමු. අපි චිත්‍රපට බලන්නේ ඇයි? ටෙලිනාට්‍ය බලන්නේ ඇයි? සින්දු අහන්නේ ඇයි? නවකතා කියවන්නේ ඇයි? මේව නැතුව ශරීරය මැරෙන්නේ නැහැ. ඒත් හිතට ඒවා අවශ්‍යයි. මිනිසයාට කුසගින්නක් විතරක් නෙවෙයි. කුතුහලය, හැඟීම්, ආදරය, දුක, බලාපොරොත්තුව, සිහින මේ හැම දෙයක්ම පෝෂණය කරන්න ඕනේ. එහෙනම් චිත්‍රපටයක් කියන්නේ හිතට කෑමක්ද? නවකතාවක් කියන්නේ මනසට ආහාරයක්ද?
2: මට නම් මේ ප්‍රශ්නයට පිළිතුර ඔව් කියලා හිතෙනවා.
3: ඒත් මෙතනත් ආහාර ලෝකයේ වගේම ප්‍රශ්නයක් තියෙනවා. හොඳ චිත්‍රපටයක් කියන්නේ මොකක්ද? හොඳ නවකතාවක් කියන්නේ මොකක්ද? හොඳ ගීතයක් කියන්නේ මොකක්ද? ඔස්කාර් සම්මානයක් ගත් චිත්‍රපටයක් බලලා කෙනෙක් කියනවා මට නම් මේක එපා. තවත් කෙනෙක් ඒක ජීවිතයේ දැකපු හොඳම චිත්‍රපටය කියනවා. ඒ වගේම විචාරකයෝ පහත් තැනකට දාපු චිත්‍රපටයක් ලක්ෂ ගණන් මිනිස්සු ආදරෙන් බලනවා. ඉතින් යත්තේ කාගේ මතයද? ආහාරවල වගේම කලාවෙත් එකම පිළිතුරක් නැහැ. හැබැයි වෙනසක් තියෙනවා. ආහාරයක් හොඳද කියලා අවසානයේ අපිට රුධිර පීඩනය, සීනි මට්ටම, හෘද රෝග, ආයු කාලය වගේ දේවල් මැනලා බලන්න පුළුවන්.
4: නමුත් චිත්‍රපටයක් හොඳද කියලා මැනීම සඳහා මීටරයක් නැහැ. හොඳ චිත්‍රපටයක් ඔබව සතුටු කරන එකක්ම වෙන්න ඕනේ නැහැ. සමහර චිත්‍රපට ඔබව අනවයි. සමහර නවකතා ඔබව කලබල කරයි. සමහර ගීත පැරණි මතක අවදි කරයි. ඒත් ඒවා අතිවිශිෂ්ට නිර්මාණ වෙන්න පුළුවන්. ඒ නිසා කලාවේ අරමුණ විනෝදය විතරක් නොවේ.
3: සිතන්න සලස්වන එකත් කලාවේ කාර්යයක්. දැන් අපි අපේ ජීවිතය ගැන හිතමු. අපි ශරීරයට දෙන ආහාර තෝරනවා, එහෙනම් මනසට දෙන ආහාර තෝරනවාද? දවසට පැය 3ක් 4ක් සමාජ මාධ්‍යවල ගත කරන කෙනෙක් ඇත්තටම තමන්ගේ මනසට මොන වගේ ආහාරයක්ද දෙන්නේ?
5: අපි හැමදාම බලන්නේ කෝපය, වෛරය, ගැටුම්, කටකතා, බොරු ප්‍රවෘත්ති නම් ඒකත් මනසට දෙන ආහාරයක්. එහෙම වුණොත් මනසත් අසනීප වෙන්න පුරුවම්. ඒ වගේම හොඳ පොතක් කියවීම, හොඳ සංගීතයක් ඇසීම, ගුණාත්මක චිත්‍රපටයක් නැරඹීම, හොඳ සංවාදයකට සහභාගී මේවා මනසට දෙන පෝෂ්‍යදායි ආහාර වගේ. ඒත් මතක තියාගන්න
6: හොඳ කියන එකත් හැමෝටම එක වගේ නැහැ. එකම ආහාරය හැමෝටම නොගැලපෙනවා වගේම එකම චිත්‍රපටය හැමෝටම ගැලපෙන්නේත් නැහැ. ඒ නිසා වෙනස් රසයන්ට ගරු කරන්න ඉගෙන ගන්න ඕනි. අද ලෝකයේ ලොකුම අභියෝගයක් වෙලා තියෙන්නේ අපිට වඩා වෙනස් රුචි අරුචිකම් තියන අය පිළිගන්න බැරිවීම.
7: ඒත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් කියන්නේ සමබර ආහාර වේලක් නම් සෞඛ්‍ය සම්පන්න මානසික ජීවිතයක් කියන්නේත් සමබර මානසික ආහාර වේලක්. හොඳ පොත් කියවන්න, හොඳ සංගීතය අහන්න, හොඳ චිත්‍රපට බලන්න. බැයි ඔබම හිතන්න. මොකද ඔබේ මනසට සුදුසු ආහාරය තෝරන්න පුළුවන් හොඳම පුද්ගලයා අවසානයේ ඔබමයි.
8: අද වැඩසටහන අවසන් කරන්න කලින් එකම ප්‍රශ්නයක් ඔබට ඉදිරි කරනවා. අද ඔබ ශරීරයට කෑම කෑවා. ඒත් ඔබේ මනස අද මොනවාද කෑවි? ඒ ප්‍රශ්නය ගැන අද ටිකක් හිතන්න. එතෙක් ඔබ සැමට නිරෝගී ශරීරයක්, නිරෝගී මනසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ආයුබෝවන්.
9: ඔව් දැන් අපි මෙතන කතා වුණ එක කාරණයක් තමයි හොඳ ආහාරයක් කියන එක අපිට තීරණය කරගන්න අමාරුයි මොකද්ද හොඳ ආහාරය කියලා කියන්නේ. ඉතින් එක එක කාලෙට එක එක මත එනවා කොහොමත් කෙනෙකුට හොඳ ආහාරය කැමති ආහාරය වෙන කෙනෙකුට වෙනස් වෙනවා. ඉතින් කලාවිදි චිත්‍රපටියක ගීතයක හොඳ ගීතයක් කියන්නේ මොකද්ද නරක ගීතයක් කියන්නේ මොකද්ද කියන එක තෝරලා බේරලා ගන්න ගියාම අපි අර ඉස්සර කාලේ 70 දශකයේ එහෙම තිබෙන ප්‍රබුද්ධ පීච්ඡන් වාදය වගේ තැනකට සීමා වෙන්න හදනවා. ඉතින් එහෙම නැතුව හොඳ නරක කියන එක සතුටුම දැන් මේ සාකච්ඡාවේ නම් අතු කරනවා සතුටු වෙන්නමත් ඕන නැහැ. ගීතය ඔබ අඬවන්න පුළුවන්, ඔබට දුක හිතෙන්න පුළුවන්. ඉතින් ඒකත් යම් කිසි දෙයක්. එතකොට හිතට දැනෙන හැඟීම් පුබුදවන එක එක ප්‍රිය හරි අප්‍රසන්න හරි කුතුහලය හරි වීතිය හරි ඒවා ඔක්කොම හොඳ නිර්මාණ. එහෙමද නේද ජගත්තුකොට?
10: ඔය ඇත්තටම හරිම විවාද සම්පන්න කාරණයක්. රසවින්දනය කියන එක රංජිත් හරිම සාපේක්ෂයි. මොකද රසවින්දනය එක එක්කෙනාට එක එක්කෙනාගේ රිචිකත්වය අනුව දැනුම් මට්ටම අනුව අධ්‍යාපනය අනුව ඒක වෙනස් වෙනවා. ඒ ඒ ඒ වෙනස් වීමම තමයි කලාවේ තියෙන ලස්සනකම කියලා කියන්නේ. දැන් මම ලස්සනයි කියලා අදහන මම ලස්සනයි කියලා පිළිගන්න නිර්මාණයක් තව කෙනෙකුට ලස්සන නොවෙන්නට පුළුවන්. ඒ නිසා රුචිකත්වය කියන දේ විවිධයි. අර රංජිත් කිව්ව වගේ එක කාලයක තිබුණා අර ප්‍රබුද්ධ පීචං කියලා වාදයක්. ඇත්තටම වාදය ඇති කළේ කලාකාරයෝ නෙමෙයි, මේ පිටින් හිටුවයි. සමහර නිර්මාණ හරි ප්‍රබුද්ධ නිර්මාණ, සමහර නිර්මාණ ගණන්ග ඇති යුතු නැති මට්ටමේ නිර්මාණ කියන වාදයක් ගියා. ඉතින් ඒ වගේම තමයි ඒම වාදය සාහිත්‍ය තුලත් තියෙනවා. සමහර අයගේ නිර්මාණ ගණන් ගන්නට ඕනේ. අපි කියනවා ඉස්සර ඩීමන් ආනන්දගේ පොත් කියවන්නට එපා කියලා. සාලියට මතක ඇති. අපි ඩීමන් ආනන්දගේ පොත් කියුවේ හොරෙන් ගෙවල් වලට පෙන්නන්න නැතුව. මොකද අර තවපතක් අස්සේ දාලා අංගගෙන රංජිත් මතකයි ඒ කාලේ. තවපතක් ඇතුලේ දාලා හොරෙන් කිව්වේ මොකද ගෙදරට ආවොත් මේක ප්‍රශ්නයක් වෙනවා. නමුත් අපව කියවන්නට පුරුදු කළේ ඒ පොත් තමයි. ඒ පොත් කියවලා තමයි අපි එතනින් එහාට පොත් කියවන්නට පුරුදු වුණේ. ඒ නිසා අපට කවම වෙලාවකවත් කියන්නට බෑ ඒ පොත් පහලයි කියලා. නමුත් අද වුණත් මේ අපේ සාහිත්‍ය ලෝකයේ තුල වුණත් මේ උසස් පොත් පහත් පොත් කියලා බෙදීමක් හදාගෙන තියෙනවා. සමහර ලේඛකයන් ලියන පොත් හරිම උසස්, සමහර ලේඛකයන් ලියන පොත් හරිම පහත් කියලා බෙදීමක් තියෙනවා. මේක ලංකාවේ තමයි බොහෝ දුරට තියෙන්නේ. බටහිරට එනකොට සාලිය ජනප්‍රිය පොතුත් තියෙනවා, සම්භාව්‍ය ගණයේ පොතුත් තියෙනවා. මේ හැම පොතක්ම විකිරෙනවා, මේ හැම පොතක්ම මිනිස්සු කියවනවා. පොඩි ඉංග්‍රීසි නවකතා තියෙනවා, බොහොම කුඩා නවකතා, එක පොතේ නවකතා දෙකක් තියෙන නවකතා ගැන ඒවා ජනප්‍රිය නවකතා. ඒ ජනප්‍රිය නවකතා මිනිස්සු කියවනවා, ඒවා අහක දාලා නැහැ. නමුත් ලංකාවේ තමයි මේ බෙදීම ලොකුවටම හදාගෙන තියෙන්නේ ප්‍රබුද්ධ සහ මේ අවර ගණයේ පොත් කියලා. මං හොඳ උදාහරණයක් කියන්නම්. එක වතාවක් මෙල්බර්න් වල තිබුණා සාහිත්‍ය කතිකාවක්. මේ සාහිත්‍ය කතිකාවට ලංකාවේ ප්‍රසිද්ධ ලේඛකයෙක් ගෙන්නලා තිබුණා. මෙහෙති මෙහෙ ඉන්න සාහිත්‍ය කාණ්ඩෙත් බොහොම දෙනෙක් මේකට සහභාගි වෙලා හිටියා. දැන්ඩිනොම් පැත්තට වෙන්නට තමයි තිබුණේ. මමත් මේ සාකච්ඡාවට සහභාගි වුණා. මේ සාකච්ඡාවේ එක මොහොතක මම කිව්වා ලංකාවේ එක්තරා ජනප්‍රිය ලේඛකයෙක් ගැන සඳහන් කළා. ඇයි අපි මේ ජනප්‍රිය ලේඛකයෝ ගැන කතා කරන්නේ නැත්තේ? සමහරවිට මේ මම කරන කතාවල රංජිත්ගේ අර දෙබසට වඩා වෙනස් වෙනට පුළුවන් රංජිත්. ඉතින් මම ඇහුවා ඇයි මේ ජනප්‍රිය ලේඛකයෝ ගැන අපි කතා කරන්නේ නැත්තේ? මොකද මේ ජනප්‍රිය ලේඛකයෝ තමයි සාහිත්‍ය ලෝකයට කියවන්න අරගෙන එන්නේ. ඒගොල්ලන්ගේ පොත් කියවලා තමයි මිනිස්සු කියවන්නට පුරුදු වෙන්නේ. ඉතින් ඒ සාහිත්‍ය ලෝකයට මිනිස්සු අරගෙන එන මිනිස්සු ගැන ඇයි අපි ගණන් ගන්න නැතුව කතා කරන්නේ කියලා. එතකොට ඇවිල්ලා හිටපු ප්‍රබුද්ධ ලේඛකයා ඔහු එක හෙළාම විරුද්ධ වුණා. ඒ නමවත් කියන්න එපා ඔය ලේඛකයන්ගේ, ඔය මිනිස්සු තමයි ඔය මිනිස්සු මේ ගෑනුන්ට පොත් ලියන මිනිස්සු කියලා එක හෙළාම අතහැරලා දැම්මා. ඉතින් ඌ වගේ තමයි මතවාද. සාහිත්‍ය තුළ, සංගීතය තුළ, නවකතා, කෙටිකතා මොන දේ ගත්තත් මෙහෙම බෙදීම් තියෙනවා. එතකොට මේවා මනසට කොයිතරම් ආහාර වෙනවද කියන කාරණය අපි කතා කරන්න ඕනේ. සමහර විට මම ප්‍රබුද්ධ ගණයේ පොතක් කියවලා මගේ මනසට ලබා ගන්න ආහාරයම ඊට වඩා සරල පොතක් කියවලා වෙන කෙනෙක් ලබා ගන්නට පුළුවන් රංජිත්. මොකද ඒ සෑම දෙයකින්ම ලැබෙන්නේ මනසට ආහාරයක් කියන කාරණය මම විශ්වාස කරනවා.
9: ඔව් ඇත්තටම එතන තමයි සිද්ධ වෙන්නේ. අපි හිතන් ඉන්නවා දැන් අපි ඔය ආහාර ගැන කිව්වහම දැන් කෙනෙක් අපි හිතමු පළතුරක් කියලා කෙසෙල් ගෙඩියක් කියලා. ඒතර කෙසෙල් ගෙඩියක් කාලා ලබන සතුට ඒ විදිහටම වෙන කෙනෙක් අඹ ගෙඩියක් කාලා ලබන්න පුළුවන්. එතකොට ඔය මේ රස ඒ රසට වෙනස්ද කියලා වෙන කවුරුත්ම දන්නේ නැහැ. කණේ කෙනා විතරයි තමන්ට දැනෙන රසය දන්නේ. එතකොට ඒ වගේ තමයි මේ නිර්මාණත් තමන්ට දැනෙන රසය දන්නේ තමන් විතරයි. වෙන කවුරුවත් දන්නේ නැහනේ. ඕක අනේ ඕක හොඳ නැහැ කියලා කිව්වහම අර ඔහුට හිතෙනවා නිකන් පොඩි ઈચ્છාබංගයක් ඇති වෙනවා සමහර ලාවට හිතේ මම ආවලා තරම් ඉහෙලා නැහැ කියලා ඉවරලා. අනේ ඒක කරන එක හොඳ නැහැ කියන එක තමයි මම හිතන්නේ.
11: අපි අර ඉස්සෙල්ලා කරපු සින්දුවත් එක්ක කරපු සාකච්ඡාව මේකට සමාන නැද්ද?
10: ඔව් පැහැදිලිවම සාලිය මේ තුල යම් කිසි සමානකම් බැඳීම් තියෙනවා. මොකද මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධයි. රසවින්දනේ
11: අපි
10: ඔව් ෘචිකත්වය. අපි මේ කතා කරන්නේ මේ රසවින්දනේ ගැන.
11: ඩොපමින් ගැන අපි කතා කරන්නේ. ඩොපමින් එක ගැන.
9: ඩොපමින් ගැන අපි ගිය සතියේ කතා කරා.
11: ගිය කතා කළා. මේ ඩොපමින් එක තමයි අපේ උච්චාවචනය වෙන්නේ. ඒ උච්චාවචනයේ තියෙන උස්පහත් බව පුද්ගලයන් පුද්ගලයාට සමාජයෙන් සමාජයට වෙනස්. ඒ ඇත්තරම මෙන්න මෙතන තියෙන විශාල ප්‍රශ්නකුත් දැන් මේ මම කොහොමද දේශපාලනේ කතා කරන්න දක්ෂ මිනිහෙක්නේ. අර පෝලිං හැන්සම්ගේ තියරියත් ඕකම තමයි. අපි මල්ටි කල්චරලිසම් එකෙන් බලාපොරොත්තු වුණේ අපේ සමාජය දියුණු සමාජයක් කරන්න. අපි ගෝත්‍රික සමාජයකට යන්න නෙවෙයි. ඒ කියන්නේ මල්ටි කල්චරල් එකේ හොඳයි නරකයි දෙකම අපි වෙන් කරන්න සූදානම් වෙන්න ඕනේ. අපි හොඳයි නරකයි දෙකම අපේ සමාජයට ආකර්ෂණය කර ගැනීමේ පළවිපාක තමයි අද පෝලිං හැන්සම් කියන චරිතය ජනප්‍රිය වීම කියලාත් කියනවා. ඒක අපි පස්සේ කතා කරමු. කෙසේ වෙතත් මම හිතනවා මේ අපේ මේ සමාජයේ මිනිස්සු විවිධාකාර විතර කුලවලට බෙදලා තියෙනවා. ඒ කුලවල තියෙන විවිධත්වය තමයි එක එක මිනිස්යාගෙන් සත්වයාගේ සත්වයාට වෙනස් වෙන්නේ. මේ විවිධත්වය තුළ අපට ඒක ආග්‍රණය කරන්න තරම් මානව ශක්තියක් මානව බලයක් තියෙනවා නම් ඒක තමයි අපේ තියෙන දියුණු මනසා දියුණු මිනිසා කියන තැනට අපි තල්ලු වෙන්නේ. ඉතින් අපි යමු අපේ ඊළඟ වැඩසටහනට.

0: api prabuddai kile kiwwe nathi unath me me geete gayana karanne nanda malni e wage ma geete liyala thiyenne sunil hari ratna sangeete rohana wirasinga mun ithama prabuddha gane shilpin kala shilpin habai me sinduwa own karanakota මේ සින්දි තියෙන හින්දි තනුවක් තියෙන්නේ හින්දි සනුවක ස්වරූපයේ තියෙන්නේ අපි කවුරුත් දන්න හින්දි තනුවක් තියෙන්නේ ඊට පස්සේ මේ වචනවල මේ සින්දුව පුරාම තියෙන්නේ පොඩි උපහාසයක් තියෙන්නේ මේ උපහාසයට ලක් කරන්නේ නව යෞවනයේ ප්‍රේමවන්තියකගේ බොළඳ සිහින දැන් බොළඳ සිහින මොනවද හිඟා කකා කොළ පොතක් අරන් යන තැනකට යමුද රත්තරන් මාලිගාවල් හදමු සාරි ඉරලා තිරරෙ දාමු ඉතින් මේව ඔක්කොම හින්දි චිත්‍රපටිවල තියෙන කතා තමයි. ඉතින් ඒවට රැවටෙන තරුණියක් ගැන උපහාසයෙන් තමයි මේ සින්දුව කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ගීතයක් විදියට නෙමෙයි. නම් දැන් මං මතු කරන්න හදන දේ තමයි අපි මීට කලින් කතා කරා මේ ලපල් කදේ ගීතේ
1: වචන ලපල් ලතා මණ්ඩපේ.
0: ලපල් ලතා මණ්ඩපේ. එතන තියෙන්නේ ප්‍රේමවන්තයෝ තමයි කතා කරන්නේ මේ ලෝකේ අපිට මේගොල්ලොත් එක්ක ඉන්න බෑ අපි මේ කැලේට ගිහිල්ලා ඉඳිමු පළවැල නෙලාගෙන ඉඳිමු එතකොට අර වෙසාන්තර රජුරෝයි මන්ත්‍රී දේවි පළවැල නෙලාගෙන එනවා වගේ ඒකත් මේ යථාර්ථය නෙමේ නමුත් යථාර්ථය නොවන එක ප්‍රේමවන්තයෝගේ සීනියක් තමයි ඒකත් නමුත් අපි අර ගීත දෙක ගත්තාම මේ දෙවෙනි ගීතයේ ප්‍රස්තුත වෙන කාරණේ දිහා උපවාසයෙන් තමයි අපි බලන්නේ මේ මෙයා බුගලඳ ප්‍රේමවන්තිය කරකොල්ලු ප්‍රබුද්ධ ප්‍රේමවන්තයෝ ජගත් උන්න
1: මම ඔකට කලිනුත් උත්තරයක් දීලා තිබුණා රංජිත් මට අවුරුදු 50 වෙන දවසේදී මම ওই ප්‍රබුද්ධ කියන එක අතහැරලා දැම්මා මම තවදුරටත් ප්‍රබුද්ධ ගීත පමනක් රස විඳින පුද්ගලයෙක් නෙමෙයි මම ප්‍රබුද්ධ සාහිත්‍ය පමනක් රස විඳින පුද්ගලයෙක් නෙමෙයි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මම රස විඳිනවා ගීත හෝ වේවා සාහිත්‍ය හෝ වේවා ප්‍රබුද්ධ බෙදීමක් නැතුව ප්‍රබුද්ධ හෝ අවරගණයේ කියන බෙදීමක් නැතුව මට රස විඳින්න පුළුවන් නම් මම හැම නිර්මාණයක්ම රස විඳිනවා. මට හම්බෙලා තියෙනවා සමහර අය අපි රස විඳින්නේ ප්‍රබුද්ධ ගීත විතරයි කියන එක. කොහොමද ඔය ප්‍රබුද්ධ ගීත කියන ලේබලය බෙදන්නේ? කොතනින්ද ඒක බෙදීම කරන්නේ? කොහොමද ඒ බෙදීම කරන්නේ? මොකද්ද ප්‍රබුද්ධය කියන එකේ අර්ථ දැක්වීම? මේ කිසි දෙයක් නැතුව අර රංජිත් කිව්වා වගේ රෝහණ වීරසිංහ මහත්මයා නම් නන්දා මාලනි මහත්මිය නම් සුනිල් ආරියත් මහත්මයා නම් සුනිල් එදිරිසිංහ මහත්මයා නම් ආන්න හරි ප්‍රබුද්ධ ගීත. ඇයි ඒව ප්‍රබුද්ධ ගීත වෙන්නේ? ඇයි දැන් නන්දා මාලනිය දැන් මොහොතකට කලින් ගායනා කරන උපහාසාත්මක ගීතය ප්‍රබුද්ධ ගීතයක්ද? මේ දේවල් කල්පනා කරන්න ඕනේ. මම හිතන්නේ මගේ අදහස නම් ඔබට රස විඳින්න පුළුවන් නම් යමක් ඒක රස විඳින්න. ඒක ප්‍රබුද්ධද ඒක පීචංද ඒව කල්පනා කර කර ඉන්නට අවශ්‍ය නැහැ. ඔබට රස විඳින්න පුළුවන් යමක් තියෙනවා නම් ඒක රස විඳින්න. මොකද අපේ ජීවිතය බොහොම කෙටි. මේ ජීවත්වන කෙටි කාලය තුළ අපි කොටුවක් ගාගෙන මම ප්‍රබුද්ධයි කියලා මේ කොටුව ඇතුළට වෙලා ඉඳගෙන අපි මොකටද එහෙම සීමා නීති පනවගෙන අපේ රස විඳිනේට හානි කරගන්නේ? රස විඳින්න. ඔබට හින්දි ගීතයක් නම් රස විඳින්නට පුළුවන් ඒක රස විඳින්න. ඔබට සිංහල ගීතයක් නම් රස විඳින්නට පුළුවන් ඒක රස විඳින්න. බයිලා ගීතයක් නම් ඒක රස විඳින්න. මම කියන්නේ රස විඳිනේට කොටු ගහගන්න එපා. රස විඳින්න පුළුවන් දේ රස විඳින්න. ඒක තමයි මගේ පුද්ගලික අදහස. සමහර විට ඔබ එකඟ වෙන්නටත් පුළුවන් නොවෙන්නටත් පුළුවන්.
0: ඔව් ජගත් ඒ ප්‍රබුද්ධ වලටත් වඩා මට මෙතන පොඩි වෙන කාරණයක් තමයි මතු කරගන්න ඕනකම තිබුණේ එකම ප්‍රස්තුතයේ ප්‍රේමවන්තයන් දෙදෙනෙකුගේ බොළඳ බව එකකදී බොළඳ බව දෙස උපහාසයෙන් බලනවා එක කාරණේ එක ගීතයකදී ඒක උත්කර්ෂයට නැගලා බලනවා ප්‍රේමයේ බොළඳ නම් ඒ බොළඳ සිටිවිල්ල කොහොමත් බොළඳම තමයි ඒක එක ඒ එකට උපහාසයෙන් බලන එක ගැන මගේ එච්චර එහෙම මේ ප්‍රසාදයක් නැහැ ඒ කියන්නේ එතකොට නන්දමාලිනීගේ මේ ගීතය තුල අපිට දැනෙන ඒ උපහාසය සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ ඒ උපහාසයකින් තොරව මේ වගේ දේවල් දිහා බලන්න ඕනේ අපි සමාජය තුල එහෙම දේවල් තියෙනවා මිනිස්සු ප්‍රේම කරනකොට ඔවුන් හිතන දේවල් තියෙනවා ඒ බොළඳ වෙන්න පුළුවන් ඒකට hina වෙන්න නරකයි ගීතයකින් මට නම් හිතෙන ඒ විදිහට තමයි සාලිය මොනවද
2: ඉතින් අපි ඊළඟ වෙලසරහට යමු නේද ලක්මිහිර ඕස්ත්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මිහිර මීරියාවක සිරියාව FM 88.6
3: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
2: මීරියාවක සිරියාව ලක්මිහිර FM 88.6 ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත්

ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටකත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත්

0: ලක් මිහිර ඕස්ත්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
2: අද ලක්මිරට එකතු වෙනවා අමුත්තෙක් රෝහිත අබේරත්න. අයිබෝන් රෝහිත. ඉතිං ඇත්තරම මේ රෝහිත අබේරත්න තමයි එක්සකටව විධායක සභිකයෙක් ඕස්ට්‍රේලියන් ශ්‍රී ලංකන් බිස්නස් ෆෝරම් කියන සංවිධානය. ඔස්ට්‍රලිය ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් කියන සංවිධානයේ විධායක සභික රෝහිත අබේරත්න මහත්මයා තමයි ලක්මිර සමග එකතු වෙන්නේ. ඉතින් අපි ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා.
3: ආයුබෝවන් සාලි.
2: ඉතින් රෝහිත මෙහෙමයි මෙතනදී මේ බිස්නස් ෆෝරම් එක බොහොම මෑත කාලයේ මේ ලංකාවේ ඇතිවෙච්ච දේශපාලන වෙනස්කම්ුත් එක්කම ලෝකයේ තුලම ඇතිවෙච්ච මේ විවිධ දේශපාලන වෙනස්කම් එක්ක ඇතිවෙච්ච ප්‍රබෝධමත් සහ උද්‍යෝගමත් සංවිධානයක් විදිහට ඕස්ට්‍රේලියානු ඉතිහාසයට එකතු වෙච්ච ඕස්ට්‍රේලියානු ලාංකේය ඉතිහාසයට එකතු වෙච්ච සංවිධානයක් මේක. ඇත්තරම මේ සංවිධානය ගැන මම මගේ යහළුවෝ කීප දෙනකින් ඇහුවා. ඇත්තරම ඔවුන් සියලුම දෙනා කිව්වේ මෙච්චරකල් බිස්නස් කවුන්සිල් කියලා සංවිධානයක් තිබ්බ. ඒක නිකන් VIP ක්ලබ් එකක් විදිහට තිබ්බේ. ඇත්තරම ලංකාවේ දේශපාලන පක්ෂත් එහෙමමයි. මොනම දේශපාලන පක්ෂයත් එහෙමයි. හැම දෙයක්ම VIP ක්ලබ්. නමුත් මේක එතනින් එහාට ගිහිල්ලා මේක සැබෑ ලෙසම බිස්නස් ෆෝරම් එකක් විදිහට ඕස්ට්‍රේලියානු ඉතිහාසයට එකතු වෙච්ච සංවිධානයක් කියලා මම පැහැදිලිවම කියනවා. මොකද මාත් එක කතා කරපු බහුතරයක් ආදරණීය හිතවතුන් කීවේ මචං මේකේ දැනට මේකේ ටිකට් අරන් තියෙනවා මෙල්බන් වල ජීවත් වෙන ව්‍යාපාරිකයෝ 150කට වැඩිය කියලා. ඉතින් ඇත්තරම අපි ස්තුතිවන්ත වෙනවා ඔබ වැනි ගෞරවනීය මිනිසුන් මෙම සංවිධානයේ මෙතෙන්ට අරන් ආවට. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම මේ ඕස්ට්‍රේලියාවේ මෙල් විශේෂයෙන් මෙල්බන් නුවර තියෙන දේශපාලන සංවිධාන ඇතුළු ඔය බිස්නස් කවුන්සිල් කියලා තියෙන සියලුම දේවල් ඒවා නිකන් ක්ලබ්. ඒවා ක්ලබ් එකේ ඉන්නේ මිනිස්සු ටික 4-5 දෙනා හරි 10-15 දෙනා හරි එකතු වෙලා පොඩ්ඩක් විනෝදින අවස්ථාවක් විතර. නමුත් මේක පැහැදිලිවම අවශ්‍යතාවයේ ඌමනාව ගලපගෙන ඒ අවශ්‍යතාවයේ ඌමනාව අනුව තමන්ගේ ඉලක්ක කරා යන ආදරණීය සංවිධානයක් ගෞරවනීය සංවිධානයක්. ඉතින් මම ඔබත් එක්කම දැන් කතා කරනවා. දැන් රෝහිත ඔබට මම අවස්ථාව දෙනවා මේ ඔබගේ සංවිධානය ගැන අපේ අසන්නන් දැනුවත් කරන්න.
3: ඇත්තෙන් සාලිය ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වැඩසටහනට විශේෂයෙන්ම අපි සම්බන්ධ කරගත්තේ ගැන ඒත් එක්කම මම හිතන්නේ මම කියනවටත් වඩා ලොකු වැලිව් එකක් තියෙනවා මේ සාලියගෙන් ඒ අහන්න ලැබිච්ච දේවල් ටික. මොකද අපි ගැන ප්‍රමෝට් කරනවට වැඩිය බාහිරින් මේ වෙනකොට ඒ වගේ ඇප්‍රිසියේෂන් එකක් හම්බ වෙච්ච ගැන මට ලොකු සතුටක් තියෙනවා. මොකද අපි දැනට මං හිතන්නේ අවුරුදු දෙකකට වගේ කලින් තමයි මේක ඉනිෂියේට් කළේ. ඒ කරන්න හේතුව තමයි අර සාලිය කිව්වා වගේ මේ මෙල්බර්න් වල ඒ වගේ ආයතන ගොඩාක් තිබුණා. ඒ හැම එකකම පර්පස් එක උනේ මොකක් හරි පර්සනල් එජෙන්ඩා එකක්. ඉතින් ඒ එකක් එක්කත් මේ සාර්ථක ඒ කියන්නේ රටක් වෙනුවෙන් ඉදිරියට යන ගමනක් වැඩපිළිවෙලක් කොතනකවත් තිබිච්ච බවක් අපි දැක්කේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වැකියුම් එකක් මෙතන තිබුණ බව දැකපු නිසා තමයි ඉතින් මේ වගේ යෝජනාවක් උඩ පහුගිය මම හිතන්නේ අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත මේක විශාල දුර ගමනක් ගිහිල්ලා තියෙනවා මම හිතන්නේ.
2: ඔව් මා සමග ඉන්න අපේ රංජිත් මහත්තයා. මම රංජිත් සර් කියලා තමයි කරා ගුරුවරයෙක් ඉතිරක් රංජිත් සර් තමයි අපේ ගුරුවරයා. ඉතින් ඇත්තටම මේ රංජිත් මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. ඔහුත්
3: ඒ වගේ වැකියුම් එකක් මෙතන තිබුණ බව දැකපු නිසා තමයි ඉතින් මේ වගේ යෝජනාවක් උඩ පහුගිය මම හිතන්නේ අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත මේක විශාල දුර ගමනක් ගිහිල්ලා තියෙනවා මම හිතන්නේ.
2: ඔව් මා සමග ඉන්න අපේ රංජිත් රංජිත්

0: දැන් කොහොමද මේ සංවිධානය විහුවගත වෙලා තියෙන්නේ කොයි විදිහටද වැඩ කරලා තියෙන්නේ ද අනාගතයේදී මොන වගේ වැඩද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා පොඩ්ඩක් අපිට පැහැදිලි කරනවද
1: ඔකේ රන් මාත්මයා දැන් ඔව් ඇත්තටම thank you very much මේ ප්‍රශ්නෙට මොකද අපි පහුගිය අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත මම හිතන්නේ දැනට ප්‍රොජෙක්ට්ස් දෙකක් වගේ කරලා තියෙනවා අර මූලිකවම අපි ස්ටැබ්ලිෂ් වෙලා ටික දවසක් යනකොට ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා මේ දිප්වා සුලිකුණාටුව. ඉතින් ඒ වෙලාවේ අපිට සියල්ලම අමතක කරලා ඒ මොහොතේ රටට උදව්වක් හැටියට මේ හොස්පිටල් එකකට උදව් කරන්න අපි ප්‍රොජෙක්ට් එකක් ලෑස්ති කරගෙන මම හිතන්නේ අපි එතන ඩොලර් 12,000ක් වගේ හදිසි ආපදා උපකරණ කට්ටලොතකයක් මේ මොකද ડોક્ટર නලින් නතුළු කණ්ඩායමක් එකතු වෙලා ආධාර වශයෙන් ලබා දුන්නේ. ඉතින් මූලිකව මම කියන්නම් අපි මේක ස්ටැබ්ලිෂ් වෙච්ච තැන ඉඳලා මොකද සභාපතිවරයා හැටියට ප්‍රෙසිඩන්ට් මිස්ටර් මනු අමුරුගම තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ මිස්ටර් ડોક્ટર ඩේමියන් ෆරෑන්ඩු තමයි අපි සෙක්‍රටරි හැටියට වැඩ කරන්නේ. එතකොට ડોક્ટર නලින් පියදාසන් තමයි ප්‍රෙෂර් හැටියට ඉන්නේ. ඉතින් අමතරව එක්සිකියුටිව් කමිටි එකේ ඉන්නවා 21ක් වගේ සමාජික සංඛ්‍යාවක්. ඉතින් අපි මේක ආරම්භ කරපු තැන ඉඳලා මම හිතන්නේ පුදුමාකාර උනන්දුවක් තිබුණා. මොකද හැමෝම අපි මෙල්බන් වල ජීවත් වෙනවා කියලා කියන්නේ ඉතින් ඕගොල්ලෝ හැමෝම දන්නවා අපිට අමතර කාලය හොයාගන්නවා කියන එකේ තරම් ලේසි දෙයක් නෙමෙයි. නමුත් මේ සියල්ල වෙන අතරේ මේ වැකියුම් එක ෆිල් කරන්න රටට රජයක් හැදලා තියෙනවා, ගමනක් යන්න උත්සාහ කරනවා. ඉතින් ඒ යන අතරක දේශපාලනයක් කළා, රටක් අමතක කරලා දාන්න බෑ කියන තැන ඉන්න කොටසකගේ වමනාව උඩ ඉතින් අපිටත් හිතුණා යම් කිසි කාලයකට හෝ මේකට උදව්වක් කරලා මේක ඉස්සරහට ගෙනහිල්ලා අනාගතේ බිහි වෙන්න බලාපොරොත්තු වෙන ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ මේ එකට සම්බන්ධ වෙලා ඉන්න මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ අපි දන්න ඉතාමත් ඉහළ මට්ටමේ ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ මොහොත රටට අවශ්‍ය කරනවා, ඉන්වෙස්ට්මන්ට් ඕන වෙනවා. එතකොට ලංකාවේ ඉන්නවා නම් ඒ වගේ ඔන්ටර්ප්‍රනෝස්ලා බිස්නස් කරන අය ඒගොල්ලන්ව ඔස්ට්‍රේලියාවත් එක්ක සම්බන්ධ කරන්න, එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් ඩිවලප්මන්ට් බෝඩ් එකේ මම හිතන්නේ අපිට සහයෝගය හම්බ වෙනවා. ඉතින් ඒ ඒ හැම එකක්ම කමියුනිකේට් කරන එක තමයි අපේ මූලික ආරම්භය. මොකද ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙකුට සමහර ලාවට මේ වෙලාවේ ලෑන් රිලීස් කරනවා, ඒ වගේ අලුත් වැඩ ටිකක් කරේකින් යනවා. ඉතින් ඒ දේවල් පිළිබඳ සම්බන්ධතාවය ගොඩනගන්න එතකොට රාජ්‍ය මට්ටමින් ඇති වෙන මේ ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු සොයලා දෙන්න. ඉතින් ඒක තමයි මේකේ මූලික ආරම්භන වෙලා තියෙන්නේ. නිසාම අපි මූලික මට්ටමේ ඉන්නවා. අපි හිතන ලංකාවෙත් දැනට මේ දේවල් අර සිංගල් වින්ඩෝ සිස්ටම් මේකට යන්න බොහොම අපහසුතාවය මැද යන ගමනක් තියෙනවා. ඉතින් ඒකේ දියුණුවක් තියෙනවා. ඉතින් මම හිතනවා තව ටික කාලයක් යනකොට මේ සියල්ල විසඳා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ බලාපොරොත්තුෙන් තමයි අපි මේ මේ මූලික කටයුතු ටික මේ වෙනකොට කරගෙන යන්නේ.
0: ඔව් දැන් අපේ අසන්නන් දැන් මේ මේ වැඩසටහන ආසන කෙනෙකුට හිතෙනවා දැන් ඇත්තටම හිතෙන්න ඕන මේක ඉතාමත්ම හොඳ වැඩසටහනක්. එතකොට ඔවුන්ට කොයි විදියටද ඔබත් සමග ඔබ මේ බිස්නස් මේ බිස්නස් ෆෝරම් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් එකක් පැහැදිලි දැන් ඔවුන්ට ආයෝජනය කරන්න තියෙනවා නම් ඔබ හරහා කතා කරලා ආයෝජනයට යන්න පුළුවන්. ඒ ඇරෙන දැන් ඔබලා වගේ එකතු වෙලා වැඩ කරන්න ක්‍රමයකුත් තියෙනවද?
1: පැහැදිලිව මොකද මේ අපේ ෆේස්බුක් පේජ් එක තියෙනවා. මම හිතන්නේ අපට AFLBF සර්ච් කළොත් එහෙම Google එකේ වෙබ් පේජ් එක තියෙනවා. එතකොට ඒ හරහා සියලු විස්තර දැනගන්න පුළුවන්. membership එක ගන්න, application එකක් download කරගන්න, සියලු විස්තර බලා ගන්න පුළුවන්. Facebook එකක් තියෙනවා FLBF නමින්. එතකොට Instagram තියෙනවා, LinkedIn page එකක් තියෙනවා. ඒ සියල්ලක්ම හරහා මම හිතන්නේ විස්තර නොකියුවත් SLBF ටයිප් කරපු ගමන් ඕනම කෙනෙකුට සියලුම විස්තර ලබා ගන්න පුළුවන්. දැනට ඉන්න ප්‍රෙසිඩන්ට් ඇතුළු සියලුම එක්සිකියුටිව් කමිටි එකේ ඩීටේල්ස් ගන්න පුළුවන්. ඒ වගේම රෙජිස්ටර්ඩ් බිස්නස් එකක් හැටියට දැනට අවුරුදු දෙකක් විතර කාලයක්. ඉතින් membership එක මම හිතන්නේ දැන් ඔබ 250 ඉන්නවා. Every day අපිට තැනෙනවා දැන් මේ මේ අලුත් අපි වැඩසටහනක් කරන්න ලෑස්තිලා ඉන්නවා ඒකත් එක්ක

0: දක්ලා ලොකු උනන්දුවක් අපිට පේනවා හැම කෙනෙකුටම මේකත් එක්ක සම්බන්ධ වෙන්න ලොකු උමනාවක් තියෙනවා කියලා.
1: ඉතින් රෝහිත ඔයාට කියන්න පුළුවන්ද දැන් මේකේ දැන් අද අපි කතා කරගත්තේ කතා මාතෘකාව තමයි මේ අපේ කම්කරු කර්මා තැමැතිතුමා සුනිල් හඳුන්නෙත් ඕස්ට්‍රේලියාවට එනවා. මේ සුනිල් හඳුන්නෙත්ගේ ආගමනයත් එක්ක තමයි මේ මේ මේ සංවිධානයේ මේ මේ මේ ෆන්ක්ෂන් එක ඕගනයිස් කරන්නේ. එතකොට ඒ ගැන අද අපේ අසනන් දැනුවත් කරුවොත්?
0: ඔව්. ඇත්තටම ඒක සිද්ධ වුණා මම හිතන්නේ ඒකේ අනිත් පැත්ත තමයි උනේ. මොකද අපි අගෝස්තු 15 වෙනිදා මේ ඉවෙන්ට් එක ප්‍රෝග්‍රෑම් කළේ දැනට අවුරුද්දකටත් වඩා වැඩි කාලයකට උඩදී. ඒ අතරේ තමයි මේ දිත්වා සුලිකුණාට ආවේ. ඉතින් ඊට පස්සේ අපිට ඒක ෆෝස්පෝන් කරන්න වුණා. ඊටත් පස්සේ අපි මේ කටයුත්ත කරගෙන යන අතරේදී අපි රික්වෙස්ට් එකක් කළා. ඇත්තටම අපිට ට්‍රේඩ් මිනිස්ටර් හැටියට මිස්ටර් හඳුන්නෙත්ට මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒගොල්ලන්ගේ ඇජෙන්ඩත් එක්කලා ඉතින් අවසාන මොහොතේ අපිට දැනුම් දීමක් කරලා තියෙනවා. ඔව් ඒගොල්ලන්ට එන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව දැනට කර්මාන්ත ඇමතිවරයා හැටියට හඳුන්නෙත් ඇමතිතුමා සම්බන්ධ වෙනවා. ඒත් එක්කම එක්කම ඊඩීබී චෙයාර්මන් එක්ස්පෝර්ට් ඩෙවලප්මන්ට් බෝඩ් එකේ චෙයාර්මන් එතකොට බීඔයි චෙයාර්මන් බිස්නස් කවුන්සිල් චෙයාර්මන් එතකොට ඒ දෙන්න සහ සොනිල් හඳුන්නැති කියන තුන්දෙනා ඇත්තම අපිත් එක්කලා සම්බන්ධ වෙනවා මේ කාරණාවට ලබන අගෝස්තු 15 වෙනිදා ෆ්ලයිට් ග්‍රෑන්ඩ් කියන මම හිතන්නේ අලුත්ම හදපු වෙනු එකක්. ඉතින් එදාට අගෝස්තු 15 සැටර්ඩේ එක. ඉතින් හැමෝටම අපි කරන ආරාධනාව ලංකාවත් එක්ක සම්බන්ධයක් තියෙන ඕස්ට්‍රේලියාවේ බිස්නස් කරන එහෙමත් නැත්නම් අනාගතයේ බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙන ඒත් එක්කම තමන් ඉනවේටිව් ප්‍රොඩක්ට් එකකට තමන් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න පුළුවන් බිගෝස් මෝ. මොකද අපිට මහා බිස්නස් වලට වැඩිය රටක SMEs තමයි වැදගත්ම වෙන්නේ. උන්චි සහ සාමාන්‍ය ප්‍රමාණයේ බිස්නස් කියන එක මට හිතන්නේ උදාහරණයක් හරියට පහුගිය කාලේ කොරෝනා වෙලාවේ මම හිතන්නේ මෙල්බන් වල අපි දැක්කා ඕස්ට්‍රේලියාව පුරාම SMEs රැකගන්න මේ ආණ්ඩුව බිලියන ගණක් සල්ලි වියදම් කළා. ඉතින් රටක ජීවනාලිය වෙන්නේ මධ්‍යම සහ කුඩා පරිමාණයේ ව්‍යාපාර. ඉතින් මේ මොහොතේ අපි හිතනවා ලංකාව කියන රටට ඒ වගේ මේ අවුරුදු ගානක් තිස්සේ මෙවැනි අවස්ථාවක් තිබිලන්නේ. ඉතින් අලුතින් හැදෙන්න උත්සාහ කරන අලුතින් බිස්නස් වලට එකතු වෙන මේ ඔපචුනිටිස් හොයාගෙන යන විශාල කොටසක් ලංකාවේ ඕස්ට්‍රේලියාවේ තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට මේක මහඟු අවස්ථාවක්. ඉතින් ආරාධනා කරන්නේ අගෝස්තු 15 වෙනිදා එන්න අපිත් එක්ක එකතු වෙන්න. මෙතන තියෙනවා විනෝද වෙන අවස්ථාවක්. නිකම්ම නිකම් නයිට් එකක් නෙවෙයි. ඒත් එක්කම ට්‍රේඩ් මිනිස්ටර් හම්බ වෙන්න පුළුවන්, බීඔයි චෙයාර්මන් හම්බ වෙන්න පුළුවන්. ප්‍රශ්න අහන්න මං හිතන්නේ ලොකු අවස්ථාවක් නෙවෙයි. ඒකට හේතුව වෙරිෆයිඩ් ඇජෙන්ඩ එකක් එදාට තියෙනවා. හැබැයි ඒ අවස්ථාව මගහරවා ගන්න අපි වෙනම තව අවස්ථාවක් ලෑස්ති කරලා තියෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ අගෝස්තු 14 වෙනිදා හවස ඒත් එක්ක සම්බන්ධ වෙන්න කැමති අයට මීඩියාවලට හැම කෙනෙකුටම පැය දෙකකට වගේ කාලයකට මේ ක්ලයිඩ් වල ග්‍රෑන්ඩුව ලොකේෂන් එකේම 14 වෙනිදා හවස තව ඉවෙන්ට් එකක් ප්ලෑස්ටි කරලා තියෙනවා. ඒ ගැන මම හිතන්නේ අපි තව ඉදිරි සතිය ඇතුළත හරියටම වෙලාව සහ සිද්ධ වෙන මේ ක්‍රමවේදය ගැන සියල්ලම දැනුවත් කරනවා. එතෙක් මේකත් මේ තොරතුරක් හැටියට මම කැමති සඳහන් කරන්න. මොකද අපි හිතනවා දැන් මීඩියාවල එන අයට එදාට සම්බන්ධ වෙන අයට ගොඩාක් ප්‍රශ්න තියෙයි අහන්න කතා කරන්න. ඉතින් ඒ හැම දෙයකටම ඇමතිවරයෙක් හැටියට කතා කරන්නට උත්තර දෙන්නට අවස්ථාවක් වෙන්නේ නැහැ මේ වගේ ඉවෙන්ට් එකක් ඇතුළේ. මොකද මේක ටිකක් ග්‍රෑන්ඩ් ඉවෙන්ට් එකක්. ඉතින් ඒ වගේ එකක් ඇතුළේ හැම කෙනෙක්ම සතුටු වෙන්න නෙට්වර්කින් වලට ඒ වගේ වට තමයි අවස්ථාව හොයන්නේ. ඉතින් ඒ නිසා අපි මේක ප්‍රශ්නෝත්තර දීමේ අවස්ථාව හුඟක් වෙලාවට අඩුවේ. නමුත් අපි ඒ වැටියුම් එක අපි 14 වෙනිදා කරන ඉවෙන්ට් එකෙන් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.
1: ඔව්. ඉතින් අපිට මේ අසන්නෝ අපි දන්නවා මෙතනදී මේක අහන කාට හරි මේකට සම්බන්ධ වෙන්නේ මේ බිස්නස් ෆෝරම් එකේ සහභාගීත්වයට කැමති කාට හරි සම්බන්ධ වෙන්න දුරකථන අංකයක් එහෙමත් නැත්නම් මොන හරි වෙන විද්‍යුත් ඊමේල් ලිපිනයක් හරි කිසියම් දෙයක් කියනවද?
0: දැනට මගේ දුරකථන අංකය මම දෙන්නම්. කාට හරි කතා කරන්න සුන්නම් ඉතුරු සියලු විස්තර මට ලබා දෙන්න පුළුවන්. රෝහිත් අබිරත්න 0417446657.
1: බිඳුවයි හතරයි එකයි හතයි හතලිස් හතරයි හැට හයයි පනස් හත බිඳුවයි හතරයි එකයි හතයි හතලිස් හතරයි හැට හයයි පනස් හත රෝහිත අබේරත්න. ඉතින් මෙතුමා සම්බන්ධ කරගන්න පුළුවන්. මෙතුමා ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා බිස්නස් ෆෝරම් එකේ විධායක සභිකයෙක්. ඉතින් ආසන්නෙනි මේ ඒත් එක්කම රංජිත් සර් මොනවද තියෙනවද කතා කරන්න?
2: ඔව් කතා කරන්න අවශ්‍ය හැම දෙයක්ම වගේ කිව්වා. අපි අසන්නන්ගෙන් ඉල්ලා හිටිනවා මේ වැඩසටහනට විශේෂයෙන්ම 5:15 තියෙන වැඩසටහන. ඒක ටිකක් විනෝදකාමී වැඩසටහනක්. ඒකට සහභාගී වෙන්න ඒ සඳහා විස්තර දැනගන්න පුළුවන්. සාලියා නැවතරක් අංකය කිව්වොත් එහෙම
1: අපිට සම්බන්ධ කරගන්න පුළුවන් රංජිත් රෝහිත අබේරත්න 0.4417 66 56. ඉතින් අසන්නේනි මේක ලංකාවේ මෞබිමේ අයිතිවාසිකම් වෙනුවෙන් මේකට දේශපාලන මතවාද නැහැ. මෞබිමේ අවශ්‍යතාවයන් උමනාවන් වෙනුවෙන් ඇති කරන කටයුතු කරන සංවිධානයක්. ඒ සංවිධානය විසින් සංවිධානය කරන ව්‍යාපාරික වැඩමුළුවක්. මේ ව්‍යාපාරික වැඩමුළුවේදී BUI Board of Investment ආයතනයේ නියෝජිතය ඇතුළු ලංකාවේ කිසියම් වූ කර්මාන්තයක් කිසියම් වූ ව්‍යාපාරයක් කරමන්න පුළුවන් හැම දත්තයක්ම අරන් තමයි ඔවුන් මෙහෙට එන්නේ. ඔබට ඔබ දැන් රිටයර්මන්ට් ඒජ් එකේ ඉන්නේ ලාංකිකයෝ වෙන්න පුළුවන්. ඔබලාට ලංකාවට ගිහිල්ලා ඉඩම් අරන් ඒකත් දැන් ලංකාවේ ආණ්ඩුවේ වැඩපිළිවෙලක් විදිහට ඉදිරියට යනවා. ඉඩම් අරන් වගා කරන්න ඒ වගේ දේයකට වුණත් ඔබට මේක හොඳ අවස්ථාවක් වේවි. ඔබ මේකට සහභාගී වුණොත් ඔබට මේ මෞබිමට උදව් කිරීමත් එක්කම ඔබටත් යමක් තෘප්තිමත් වීමක් සතුටක් ලැබීමට මේක උදව්වක් වෙනවා. ඉතින් අසන්නේනි මේ රෝහිතව අමතන්න 0.4417 66 56. ඉතින් ආයුබෝවන් කියලා සමුදෙනවා.
0: ඔව් ඒත් එක්කම අවසාන වශයෙන් මම තා චූර්දයක් කියන්නම්. මොකද මගේ ටෙලිෆෝන් නම්බර් එකත් එක්කම ඕනම කෙනෙක් ASLBF වෙබ්සයිට් එකට පිවිසුනොත් අපේ සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ විස්තර ගන්න පුළුවන්. ඒකත් එක්කලා මෙම්බර්ෂිප් එක අනිත් සියලුම දේවල් විස්තර බලාගන්න මෙම්බර්ෂිප් ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට සමාජිකත්වයේ ලබා ගන්න ඒ සියලුම දෙයක් සඳහා සියලුම විස්තර ගන්න පුළුවන් වෙබ්සයිට් එක හරහා. ඉතින් මගේ ඉල්ලීම සම්බන්ධ වෙන්න ඒත් එක්කම EDB චෙයාර්මන් අපිත් එක්කලා සම්බන්ධ වෙනවා එදාට. ඒ කියන්නේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ්. ඉතින් ඒ වගේ ප්‍රධාන තනතුරු දරන නිලධාරී මහත්වරුන් එක්කලා ඕගොල්ලන්ට පැයක් කීපයක් ගත කරලා ඉතින් අවශ්‍ය කරන පාසුකම් එක්කලා යම් කිසි දෙයක් දැනගන්නට අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඉදිරියටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරමින් සමුගන්නම්.
1: ආයිබෝන්.
0: ආයිබෝන්.

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටකත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර
1: ඉතිං අසන්නනේ මේ අද ඇත්තරම මේ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමයත් ඒ ඊට ඉස්සල්ලව කතා කරන්න ඕන දෙයක් තියෙනවා මෙතන ශ්‍රී ලංකාව නියෝජනය කරන්න නීතියානුකූලව පැමිණලා ඉන්නවා තැනැත්තියක් හෝ තැනැත්තෙක් එතුමිය ශ්‍රී ලංකික ප්‍රජාවගේ විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලංකික ප්‍රජාවගේ අයිතිවාසිකම් ඌමනාවන් සහ අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ සිටිවිලි වලට සාපේක්ෂව තීන්දුව తీරන ගන්නවා නම් මම හිතනවා හොඳයි කියලා අපි කතා කරනවා විවිධ විදිහට මේ conflict of interest කියලා. ඒ කියන්නේ අපි යම් දෙයක් සමගාමී කරනකොට ඊට පරිබාහිරව තවත් දෙයක් මට ලකුණු දා ගන්න කළ යුතුයි කියන චේතනාවෙන් කර යම් දෙයක් කරන්න උත්සාහ කරනවා නම් ඒක කඩාකප්පල්කාරී ක්‍රියාවක් විදිහට තමයි මම සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මම දකින්නේ. මේක ශ්‍රී ලංකා රජය පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි තේරුම් ගත යුතුයි. ශ්‍රී ලංකා රජය දිනෙන් දින අප්‍රසාදයට පත්වෙන ක්‍රියාන්විත නිරන්තරයෙන්ම මෙල්බන් නුවර අපි අහලා තියෙනවා දැකලා තියෙනවා. මේක ශ්‍රී ලංකා රජයේ අවධානයට යොමු විය යුතුම දෙයක් මෙවන් පරිසරයක් නිර්මාණය කරන්න ශ්‍රී වර්තමාන රජය දායක නොවිය යුතුයි කියන එකයි මම කියන්නේ. මොකද වර්තමාන රජය යනු ජනතාවාදී රජයක්. ඒ රජයේ අවශ්‍යතාවයන් ඌමනාවන් තේරුම් ගත්තේ සැබෑ පුරවැසියෝ ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන් මෙල්බන් නුවර ජීවත් වෙනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඌමනාවන් වලට පරිබාහිරව තමන්ගේ ප්‍රයිවට් ඇජෙන්ඩා එකක් ප්‍රයිවට් න්‍යාය පත්‍රයකට යම්කිසි පුද්ගලෙක් කටයුතු කරනවා නම් ඒක බරපතල වැරැද්දක් විදිහට මම දකිනවා. ඉතින් ඒක වගකීම්ත්තන්ගේ අවධානයට යොමු වේවා කියලා හිතමින් ඇත්තරම මේ වර්තමානයේ මේ අපි කවුරුත් දන්නවා ලෝකයේ මේ ඒජිම් ප්‍රජාව ඒජිම් පොපිලේෂන් එක දවසින් දවස වැඩි වෙනවා. ඒත් එක්කම අපි වාසනාවට දැන් අපි සීයල නෙවෙයි. මමත් අවුරුදු 60 පැන්නේ මිනිහෙක්. දැන් ඉස්සර අවුරුදු 60 පැන්නාම සීනියර් සිටිසන්ලා. දැන් අපි හැම නෙවෙයි. එක්සත් ජාතීන් අපිව දාලා තිනවා අවුරුදු 99 වයි කියන වයස කාල පරාසය තමයි අපි නිකන් සීයල බවට පරිවර්තනය වෙත එකන් අපි සාමාන්‍ය මැදිවියේ පුද්ගලයෝ විදිහට තමයි හිත ගන්නේ කරලා තියෙන්නේ. ඉතින් මේක ලෝකයේ තියෙන ප්‍රවණතාවයක්. ලෝකයේ සියලුම රටවල මේ ඒජින් පොපියුලේෂන් එක වැඩි. ඇත්තටම අද බලන්න ඔබ කවුරුවත් දකින්න මේ ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ ගත්තාම මේ ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ බහුතරයක් ඇත්තටම මේ අක්කුන්ට අඩුම තරමින් ෆිට්නස් එක ෆිසිකල් ෆිට්නස් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ පෞර්ෂ ශක්තිය පෞර්ෂ ශක්තියත් නැතුව මේ මැරිච්ච ප්‍රාණ වගේ මේ දේශපාලනය කරන්න එන භූතයෝ වගේ ඇවිල්ලා දේශපාලනේ රිංගනවා. මොකද තමන්ගේ වරප්‍රසාද අහිමි වීමේ කියන බය තමන්ගේ වරප්‍රසාද අහිමි වීම තුල තමන්ට මුක්තිය නොමැතිවීම කියන බය මුක්තිය නොමැතිවීමෙන් පස්සේ ඔවුන් සිරබාරයට පත්වීම කියන බය. මොකද ඔවුන් නීතියට නේ වැඩ කළා තියෙන්නේ. නීතියේ විධානය සහ ආධිපත්‍ය කියන එක නොසලකා හැරලා මෙච්චර කාල ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය කරපු මිනිස්සු තමයි අද මේ ඒජින් කියන්නේ තඩි නාකි. අපි වචනෙන් ගත්තාම මේ මිනිස්සුන්ට ඇත්තටම මේ පෞර්ෂ ශක්තියක් පෞර්ෂ අභිමානයක් පෞර්ෂ මේ ඇත්තටම පෞර්ෂ ශක්තියක් සහ අභිමානයක් නැති වයසක නාකි පප්පලා තමයි අපි අද දේශපාලනේ ඉන්නේ. නමුත් වර්තමාන රජය මේ අද ශ්‍රී ලංකාවේ අග්‍ර මේ අධිකරණයේ ඉන්න විනිසුරුවන්ගේ කාල සීමාව පෙන්ෂන් යන කාල සීමාව අවුරුද්දෙක් වැඩ කරන්න තීරණය කළා තිනවා. ඒත් එකම ඕස්ට්‍රේලියාවේ ඔබ කවුරුත් දන්නවා ඉස්සර අපි අවුරුදු 60 දී විශ්‍රාම ගන්න එක අපේ කවුද ජෝන් හවුඩ් මහත්තයාගේ ආණ්ඩු කාලේ ඒක 65 කළා. 65 තමයි පෙන්ෂන් යන්න ඕනේ. අපිට 60 දී පෙන්ෂන් යන්න බෑ. ඒ කියන්නේ ඒ කට්ටිය ඒජින් පොපියුලේෂන්ට සාපේක්ෂව තමයි රටේ උන්නතිය ගැන හිතලා මේ තීන්දුව తీරන ගන්න. මොකද රට ගැන හිතලා ගන්න මේ තීන්දුව తీරන. ශ්‍රී ලංකා රාජ්‍ය විදිහට මම අවංකවම හිතනවා ශ්‍රී ලංකා රාජ්‍යයේ පෙන්ෂන් යන වයස අවුරුදු 65 කළ යුතුයි. මේක අන්තර මහත්තයා අවුරුදු දෙකක් කරනවාට මේ අද ඉන්නේ මේ වයසක මේ VIP කියන හෝ පරණ දේශපාලකයෝගේ හෝ සමහර මිනිසුන්ගේ වචනලින් හොරුව තක්කඩි කියන මිනිස්සු මේ කරන ක්‍රියාමාර්ගය බරපතල විදිහටම වැරද්දක්. මොකද ඔවුන් සතුව මාධ්‍ය අයිතිය, ඔවුන් සතුව සමාජ මාධ්‍ය වල අයිතිය, මේ සියල්ල ඔවුන් සතුව තියෙනවා. ඉතින් ඔවුන් මේ කරන අපරාධේ බරපතල අපරාධයක් විදිහට මම දකිනවා. පැහැදිලිවම කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවේ පෙන්ෂන් යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝකල යුතුයි කියලා මම හිතනවා. මම අවසන් වශයෙන් ජගත් අයියට දෙනවා වචනයක් කතා කරන්න.
2: මම හිතන්නේ ප්‍රශ්නයි කතාවයිදී මමත් සාලිය සමග එකඟ වෙනවා. මොකද අද ලෝකයේ වයස්ගත වීම කියන එක පිළිබඳව තියෙන අර්ථ දැක්වීම ඉස්සර තිබිච්ච අර්ථ දැක්වීම නෙමෙයි. දැන් සියලුම අර්ථ දැක්වීම වෙනස් වෙලා තියෙන්නේ. තවදුරටත් අවුරුදු 60 කියන එක වයස් මහා වියපත්වියක් කියලා කල්පනා කරන්නේ නැහැ. අනිත් අතින් මිනිස්සු වයසට යනකොට තමයි පරිණත වෙන්නේ. මිනිස්සු වයසට යනකොට තමයි බුද්ධිමත් වෙන්නේ, තර්කානුකූලව කල්පනා කරන්නට පුරුදු වෙන්නේ. ඉතින් ඔවුන්ගේ සේවය ලබා ගන්න පුළුවන් තරම් උත්සාහ කරන එක වරදක් කියලා මම නම් හිතන්නේ නැහැ.
1: ඔව් පැහැදිලිවම. ඉතින් මේක අනිවාර්යෙන් විය යුතු දෙයක්. මේකට අපි කොන්දේසි විරහිතව සහයෝගය දෙනවා කියන එක තමයි ඕස්ට්‍රේලියාව මාධ්‍ය අතර අපි කවුරුත් දකින්නේ.
3: ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්
4: ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභ්‍යාචනාධිකරණය ඇතුළු සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාමයන කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ පසුගිය 27 වෙනිදා එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ පමණක් නොව සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාමයන වයස වසර දෙකකින් වැඩි කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි. ඒ අනුව ඊට අදාළ පියවර ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළා. මෙම යෝජනාවට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත වූ පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම රජයේ ස්ථාවරයේ වී තිබෙනවා. විනිසුරුවරුන් විශ්‍රාම ගන්වන වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් රැසක් පසුගියදා විපක්ෂ නායක කාර්යාලයට රැස්වී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවක නිරත වුණා. රජයේ මෙම තීරණයට එරෙහිව මහා සංඝරත්නය පසුගිය 27 වෙනිදා කොළඹදී සංඝ සමුළුවක්ද පැවැත්වීමට කටයුතු කළා. මීට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කර තිබුණා. මේ අතර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදු සිද්ධියට අදාළව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂ විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. අනතුරුව පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක්ද විපක්ෂව ඡන්ද 152ක් ද හිමි වූ අතර මේ අනුව විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට පත් වුණා. එෙහිදී පැවති විවාදයේ උණුසුම් මූණුවරක් ගත් අතර පක්ෂ විපක්ෂව මෙලෙස අදහස් පළ වුණා.
5: මේ ඇමතිවරයා පස්වෙනිද සිදුවීම ඉඳලා පහෝදා උදේ වෙනකන් ශාරීරිකව සහ මානසිකව නිද්‍රාශීලීව හිටපු කෙනෙක්, නිදාගෙන හිටපු කෙනෙක්, මිනිස්සු මැරෙනකන් සිය ගණනක් තුවාල වෙනකන් තමන් ඇමති කියලා හිතන්නේ නැති වැඩ කරපු කෙනෙක්. එනිසා ඔබතුමා වගකීම් පැහැරලා තියෙනවා. ඉල්ලා අස්වෙන එක ඔබතුමාගේ වැඩක්, අස්කරන එක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොවන එක ලැජ්ජ නැති වැඩක්.
6: දැන් එතුමා බන්ධනාගාර ඇමතිකම බාර අරගෙන අවුරුදු 1.5කට වැඩි පුරප්පාඩු තියෙනවා. දැන් අවුරුද්දක් තිස්සේ ඒ පුරප්පාඩු පුරවලා නැහැ. බන්ධනාගාර කොමසාරි ජෙනරාල් වරයාව අයින් කරලා මේ වෙනකොට අවුරුද්දක් වෙනවා. ඒ පුරප්පාඩුව පුරවලා නැහැ. මේ ඇමතිතුමාගේ වගකීම තමයි ඒ පුරප්පාඩු පිරවීම. ඇමතිතුමා ඒ කාර්ය කරලා නැහැ. කුකුල් කොටුවක් පාලනය කරන්නත් බෑ. මේම පුරප්පාඩු තිබුණොත් බන්ධනාගාරයක් කොහොමද පාලනය කරන්නේ?
7: දැන් අපේ අධිකරණ ඇමතිතුමා මහින්දනේ කලාකරුවෙක් නේද? ඔබතුමා ෆිල්ම් හදනවානේ. විනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න පුළුවන් ඔබතුමාට. විනිසුරු දඩේම හොඳ ලස්සන චිත්‍රපටයක් ගහන්න පුළුවන්. මම මේ අවස්ථාවේ කියන්න කැමති, මේ අධිකරණ ඇමතිතුමා බන්ධනාගාර පැත්තෙත් ෆේල්, අධිකරණ පැත්තෙත් ෆේල්.
8: අර විනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් කරන්න යෝජනා කරානේ. මම හර්ෂණ ඇමතිතුමාට යෝජනා කරන්න කැමති. ඊට කලින් අර නිදම්මන් කොල්ලේ ගැන ෆිල්ම් එකක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි. ද මේ විශ්වාස භංගයේ එක තැනක සඳහන් වෙනවා, අසමත් වී ඇති බවට ගරු සභාව විශ්වාස කරන හේින්ද කරුණ පෙළගස්සල එනකොට. අද හවස් වෙනකොට දැනගන්න පුළුවන් මේ සභාවේ විශ්වාසය තියෙන්නේ කොතනද කියලා.
9: ඒ අත්දැකීම් සහිත විනිසුරුවන් අපට අවශ්‍යයි. ඔවුන්ගේ කාලේ දික්කිරීම පිළිබඳව බියපත් වෙලා තියෙන්නේ වෙලමුකුත් නෙමෙයි. ඒ අධිකරණ ක්‍රියාවලිය ඇතුළේ යම් සාධාරණයක් රටේ ජනතාවට වෙයි කියලා තියෙන ප්‍රශ්න නිසා
10: ඔබතුමා අධිකරණ ඇමතිවරයා විදියට මේ රටේ නීතිඥ සංගමයේ සමාජිකයෙක් විදියට නීතිඥවරයෙක් විදියට අද රටේ නීතිඥ සංගමයේ සභාපතිවරයා විපක්ෂයේ නායකවරයා හම්බුනාම ඒක දේශපාලන ඩීල් එකක් කියලා ඔබතුමාලා අනුමත කරනවද
11: මේ අත්අඩංගුවට ගැනීම වැඩිවීමත් එක පැත්තකින් බන්ධනාගාර තදබදයට හේතුවක් වෙලා තියෙනවා එහෙනම් අපි රජයක් හැටියට තීන්දුව කරලා තියෙනවා මේ මතට ඇබ්බැහිවුවන් නැත්තම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් රෝගීන් හැටියට සලකමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල කෙරෙහි ප්‍රමුඛත්වය දෙන්න
12: මම අපේ හර්ෂණ නානායක්කාර ගරු අමාත්‍යතුමාගේ තත්ත්වය ගැන කියන්නේ. දැන් එතුමාගේ පැත්ත ගත්තාම එතුමා වෙනදට වඩා රිලැක්ස් වෙනදට වඩා හිනා වෙනවා. බොහොම සන්තෝෂයෙන් එහෙම යනවා. එතකොට එතුමාගේ ක්‍රියාකලාපේ එහෙම ස්වභාවයක් නැහැ.
13: එමතුමා කියපු ගැන කිව පටන් ගත්තොත් එමතුමා කියනවා මේ බන්ධනාගාර එමතුමා වෙනදාට වඩා රිලැක්ස් ඉන්නවා කියලා සෑහලුවෙන් ඉන්නවා සතුටින් ඉන්නවා මේ වගේ විශාල ප්‍රශ්නයක් වෙලා මිනිස්සු මැරලා නිලධාරීන් මැරිලා ඒ වගේ අවස්ථාවක සතුටින් ඉන්නවා කියන එකම තමයි එමතුමා වගකීම හරි ඉෂ්ට කරලා නැහැ කියන එකේ තේරුම
14: දින විපක්ෂය කතා කරේ වචන නෙමෙයි හලාහල විස වෛරය අපේක්ෂා බංගත්වය සහ සමහර බන්තිවරු කතා කරා නෙමෙයි මෙතන වමනය කරා කියලා කිව්වොත් වඩා නිවැරදි මම එකක් කියන්නට ඕන අද ජනතාව මට ඉවත් වෙන්න කියන්නේ නැහැ. ඒ වගේම මගේ සහෝදර മന്ത്രിවරු නැමතිරු මට ඉවත් වෙන්න කියන්නේ නැහැ. මට ඉවත් වෙන්න කියන්නේ අප පිට ඉන්න සෙට් එකකුයි හිර යන බය සෙට් එකකුයි. ඉතින් මං ඉවත් වෙන්නේ නැහැ.
4: මේ අතර ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා නීතිඥ සංගමේ සභාපතිවරයා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී සිදු කළ ප්‍රකාශයක් අසත්‍ය සහ පදනම් රහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මෙම සංගමේ අවධාරණය කළේ මේ පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ජනතාව නොමග යැවීමට සිදු කර ලද උත්සාහයක් බවයි. මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය පදනම් විරහිත සහ ද්වේෂ සහගත චේතනාවෙන් කරන ලද ඒවා බව නීතිඥ සංගමේ ප්‍රකාශ කළා. වරප්‍රසාදවලට මුවාවි සිදු කරනු ලබන මෙම අසත්‍ය ප්‍රකාශ හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටත නැවත ප්‍රකාශ කරන ලෙසට නීතිඥ සංගමේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට අභියෝගයක්ද එල්ල කළා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය සත්‍ය නොවන බවයි. මේ අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය සහ ඊට හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු රාෆ් ෆකීම් මන්ත්‍රීවරයා ලබා දුන් පිළිතුරයි.
9: පහුගිය සතියේ බ්‍රහස්පතින්දා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක සාකච්ඡාව කළා රජීව් අමසූරේ කියන නීති සංගමේ සභාපතිවරයා ඔහුට එකඟ වෙලා තිබෙනවා අපි දන්නා පරිදි එළඹෙන පළාත් සභාව මැතිවරණය පවත්වන අවස්ථාවකදී බස්සහිර පළාත් සභාවේ මහා ඇමති අපේක්ෂක ධූරය දෙන්නම් මේ මැච් එක ගහලා දෙන්න කියලා වෙලා රජීව් අමසූරේ මහත්තයාට පොරොන්දු වෙලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා ගරු නියෝජක කතානායකතුමනි
15: අපේ නීතිඥ වෘත්තීය සංගමේ නායක සභාපතිතුමන් පිළිබඳව විශාල දෝෂාරෝපණයක් කළා ඒ විගසම මම එතුමාට දුරකථනමක් ගත්තා මේම සිද්ධියක් ගැන කියනවා ඔබතුමා සජිත් ප්‍රේමදාස හමු වෙලා එතුමාගෙන් මේ මහමැති ධූරයට තරඟ කරන්න ඉල්ලුවලු දෝෂාරෝපණයක් කළා පාර්ලිමේන්තුව ඔබතුමා මොකක්ද කියන්නේ කියලා එතුමා කිව්වා සම්පූර්ණ ප්‍රතික්ෂේප කළා විතරක් නෙවෙයි එතුමා අභියෝග කළා කරුණාකරලේ මන්ත්‍රීතුමන්ට ආණ්ඩුවේ ඉන්න කිසි කෙනෙකුට එළියට අවිලා කියන්නයි කියලා එතුමා එතකොට නඩු පවරයි
4: මාස 10කට අධික කාලයක් පවතින එල්නෝ තත්ත්වය නිසා රටට තද වැසි සහ තද නියගයක් අත්විඳීමට සිදුවනු ඇති බවත් දුර්වල ලෙස පැවති එල්නෝ තත්ත්වය මේ වන විට මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වී තිබෙන බව කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්ද මහතා පවසනවා එල්නෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර උපරිම තත්ත්වයකට පත්වන බව මේ වන විට ගෝලීය පුරෝකථන වලින් අනාවරණය කරගෙන ඇති අතර අති ප්‍රබල එල්නෝ තත්ත්වයකට පත්වීමේ සම්භාවිතාව 81% බවද ඔහු කියා සිටියා ඔක්තෝබර් සහ දෙසැම්බර් දක්වා කාලය තුලදී ගංගවතුර තත්ත්වයක් පවා ඇතිවීමට ඉඩ පවතින බවයි අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වැඩිදුරටත් පැවසුවේ මේ අතර ඇතිවිය හැකි එල්නෝ තත්ත්වයකට මුහුණ දීම සඳහා ඇති සූදානම පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පැවැත්තුණා ඊට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඇතුළු රාජ්‍යාත්මක රසක නිලධාරීන් සහභාගී වුණා එෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මෙලෙස අදහස් පළ කළා
16: ජූලි අගෝස්තු මාසවල වීලි කාලගුණික තත්ත්වයක් එනවා සැප්තැම්බර් වල අගවිද්දි නැවත වැසි තත්ත්වයක් ඇති වෙලා ඒ වැසි තත්ත්වය නොවැම්බර් දෙසැම්බර් වෙනකොට වැඩි තත්ත්වයකට පත්වීමට ඉඩකඩ තියෙනවා අර ඉන්දියන් ඕෂන් ඩයිපෝලා කියලා තත්ත්වයක් තියෙන ඒ තත්ත්වය අනුව ඒ තත්ත්වය පොසිටිව් වුණොත් ජනවාරි මාසයේ පවා වැස්ස ඇති වෙන්න ඉඩ තියෙනවා ඊට පස්සේ නැවත වීලි කාලගුණික තත්ත්වයක් පවතින ඉඩ තියෙනවා ඉතින් ඒ තත්වයන්ට මුහුණ දීමට සියලුම පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම තමයි අද දින මේ සාකච්ඡාවේ අරමුණ උනේ. පළමුවෙන්ම තියෙන්නේ වියලි කාලගුණික තත්වයක් ඇතිවීම ඊට පස්සේ වැසි සහිත කාලගුණික තත්වයක් ඒ වැසි සහිත කාලගුණික තත් ගංවතුර මට්ටමකට පවා ඇතිවීමට ඉඩ තියෙනවා ඊසාන දිග මොන්සූන් එක සමග පස්සේ නැවත ජනවාරි වලින් පස්සේ නැවත වියලි කාලගුණික තත්වයක් ඇතිවීමට ඉඩ කඩ තියෙනවා.
4: මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී සම්මාන දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර පසුගියදා දිවයිනට පැමිණියා. නවවන ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙල ලෙස පැවති මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී රිවර්ස්ටන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. ඔවුන් පිළිගැනීම සඳහා රිවර්ස්ටන් චිත්‍රපටයේ නිෂ්පාදිකා නිබන්ති පෝරගේ මහත්මිය ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා. මෙම සම්මාන උළෙලේ විශේෂත්වය වන්නේ ලොව විවිධ සම්මාන උළෙලවලදී සම්මානිත පාත්‍ර වූ සිනමා නිර්මාණ පමණක් ඊට සහභාගී කර ගැනීමයි. දිවයිනට පැමිණීමෙන් පසු රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර යන මහත්වරුන් මෙලෙස අදහස් පළ කළා.
17: නමවැනි මැලේසියානු ගෝල්ඩන් ග්ලෝබ් අවෝඩ්ස් එකට ඒ සම්මාන වල තමයි පැවතුනේ. රටවල් ගණනාවක චිත්‍රපටි අතරින් චිත්‍රපටි 10ක් වගේ තේරලා තිබුණා. ඒ චිත්‍රපටි 10ම හැබැයි කියන්නේ ඇකඩමි අවෝඩ්ස් වලට පවා නොමිනේට් වෙච්ච චිත්‍රපටි. සාහේ නළුවොත් ඒ ඇකඩමි අවෝඩ්ස් වලට නොමිනේට් වෙච්ච නළුවෝ. ඉතින් ඒගොල්ලන් එක පොඩි ෆයිට් එකක් දුන්නා වගේ එකක් තමයි තියෙන්නේ. මේ එහෙම කළා මේ හොඳම නළුවා සම්මානය ගත්තෙක් ගැන හිතේ ලොකු සන්තෝෂයක් තියෙනවා. ලංකාවට කීර්තියක් ගේන එක ඇත්තටම ලේසි වැඩක් නෙමෙයි. විශේෂයෙන් මේ වගේ සම්මාන උළෙලකදී
18: මම වගේමම දන්නවා ලංකාවේ සිනමාව නරඹන ප්‍රේක්ෂකයෝ, ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයෝ, මගෙත් එක්ක ඉන්න ප්‍රේක්ෂකයෝ අනිවාර්යයෙන්ම හදවතින්ම සතුටු වෙනවා ඇති. මම ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතින් මම කැමතියි ඒගොල්ලොත් එක්ක මේ සතුට බෙදා ගන්න. ඔබ අපව උනන්දු කරවන තරමට තමයි මං හිතන්නේ රංගන ශිල්පියෙක් ඉදිරියට ගමන් කරන්න. ඉතින් මං හිතනවා ඒක තමයි අපි ලබා ගන්න ජයග්‍රහණය, ඒ ප්‍රතිඵලය වෙන්නේ.
4: ධාවන ශූර යුපුන් අබේකෝන් මල්ල ක්‍රීඩාවෙන් සමු ගැනීමට ගත් තීරණය පිළිබඳව මේ වෙන විට සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් තම සමු ගැනීම පසුගියදා නිවේදනය කළා. දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයාට හිමි වාර්තාව සතු යුපුන් අබේකෝන් 2022 වසරේදී මීටර 100 සව නිම කරනු ලැබුවේ තත්පර 9.96 කි. ඉන්පසු ජාත්‍යන්තර තරග නියෝජනය කළද ඔහු වරින් වර ආබාධයන්ට ලක් වුණා. සිය සමු ගැනීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රතිචාරයකට යුපුන් අබේකෝන් යලි ප්‍රතිචාර දැක්වුවා.
19: මුල් කාලේ දක්ෂ ක්‍රීඩකයෙක්, ලංකාවට කීර්ති නාමයක් ගෙන ආපු පදක්කම් අරගෙන ආපු ක්‍රීඩකයෙක්. නමුත් යුපුන් දැනට ජීවත් වෙන්නේ ඉතාලියේ. අපි යුපුන් එක්ක සාකච්ඡා කරා, මම දිගටම යුපුන් එක්ක කතා කරා. යුපුන් අමාත්‍යංශයට ආවා. මීට මාස කීපයකට කලින් යුපුන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි සාකච්ඡා කරා. නමුත් යුපුන්ගේ ඉල්ලීම ටිකක් වෙනස්. ඒක අපිට අමාරුයි යුපුන්ට දෙන්න. යුපුන්ට හරින් ඇමතිතුමා පොරොන්දු වෙලා තියෙනවා කියනවා ඇමරිකන් ඩොලර් ලක්ෂ 3ක් එයාට දෙන්න. ඉතින් එයා ඒ හරින් ඇමතිතුමා වාචිකව පොරොන්දු වෙච්ච ඩොලර් ලක්ෂ 3 අපෙන් ඉල්ලනවා. ඉතින් අපිට එහෙම සල්ලි දෙන්න බෑ. අපි පර්ෆෝමන්ස් බේස් කරලා තමයි අපි ක්‍රීඩකයන්ට ගෙවන්නේ. අපිට අපි මිෂන් ඔලිම්පික් කියලා අපේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒවයි අපි දෙන ගණන් තියෙනවා. ඉතීට එහා ගෙවීමක් කරන්න අපිට යුපුන්ට අමාරුයි. විශේෂයෙන්ම අපි ක්‍රීඩා අමාත්‍යංශය මේ වගේ ක්‍රීඩකයෝ පිළිබඳ ගෙවීම් කරනවා නම් ඒවා දක්ෂතාවය වර්තමානයේ ඒගොල්ලගේ එයාලා ඉන්න පොසිෂන් එක අනුව තමයි අපිට ගෙවීම් කරන්න වෙන්නේ. එහෙම නැතුව කවුරු හරි කලින් ආණ්ඩුවක ඇමතිවරයෙක් වාචිකව කිව්ව ගෙවීමක් අපිට කරන්න
20: අමාරු. මම ඇමතිවරයෙක් කියපු කටවචනයකට රැවටිලා හෝ මුවා වෙලා හෝ මම ඇවිල්ලා සල්ලිල්ලුවේ නැහැ. ඉතින් ක්‍රීඩා අමාත්‍යරයා මේක හොඳින් දන්නවා. මොකද මං ഇതുමට මේ සම්පූර්ණ සිද්ධිය පිටු මං හිතන්නේ 30 ගානට වඩා වැඩි සම්පූර්ණ වார்த்தාවක් මං ഇതുමට අතට ලැබෙන්න සැලැස්සුවා. මීට අවුරුද්දකට විතර කලින් ඒකේ අකුරක් නැර වෙච්ච සම්පූර්ණ සිද්ධිය තියෙනවා. ඉතින් මේ සිද්ධිය ഇതുමා දැනගෙනත් මං හිතනයි වර්තා එතුමා කියවන්න ඇති කියලා දැනගෙනත් ඉතින් එතුමා ඒක ප්‍රකාශ කරේ යුපුන් අපෙන් ඩොලර් ලක්ෂ 3ක් ඉල්ලනවා. කලින් හිටපු ඇමති කෙනෙක් කියපු එකට ඒක අපිට ගෙවන්න බෑ වගේ ප්‍රකාශයක් කිරීම තුළින් අර සමාජය මම කෙරෙහි අර තිබ්බ ආදරය සියලුම දේ නැති වෙලා යිපුන් සල්ලි වෙනුවෙන් දුවන කෙනෙක් රටට ආදරය කරන කෙනෙක් නෙමේ වගේ වෙනම තැනකට හැදලා දාලා තිනවා. ඉතින් ඒ ගැන මම ක්‍රීඩකෙක් විදිහට ලංකාව ජයග්‍රහණ ගෙනාපු ක්‍රීඩකෙක් විදිහට ලංකාව කඩිය ලෝකයේ ඉහළම තැන්වල බබලෝපු ක්‍රීඩකෙක් විදිහට මම ඇත්තරම කනගාටු වෙනවා මේ අවස්ථාවේදී.
4: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමු වන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන.
3: ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින්

0: කියන මද්‍රාව්‍ය පතාගය පැන්ලා ගියා. අපදීල දවසකින් ඒ පුද්ගලයා පැන්ලා ගියා. එතකොට මේ රටේ බුද්ධ්‍යංශ කියලා තියෙනවා මේ ආණ්ඩුව ඉතා පම්පෝරි ගහගා හිටියා පහුගිය දවස්වල සැලේ තමයි දැන් බුද්ධ්‍යංශ බාරේ ඉන්නේ. ඒක අඳ බුද්ධ්‍යංශ අපි සියල්ල සම්පූර්ණ කරලා තියෙන්නේ ඉතා ඉහළ මට්ටමක තියෙනවා කියලා. සැලේ කියන්නේ කරු එමත්තුමා. මම අනිවාර්යයෙන්ම මම හමුදාපේ සංස්කරණය කරනකොට බුද්ධ්‍යංශ වලින් ඉඳලා මම එයා පැත්තකට දාලා තිබුණා. එයා ජේසුලින්දාරියෙක් කැටියට මම පැත්තකට කළා තිබුණා. නමුත් ඒක හින්දම තමයි එයා ඊට පස්සේ කැපි පෙන්න චරිතයක් වෙන්න පටන් ගත්තේ. තමුන්නාසලාගේ රජයක් ආවා. දැන් සැලේ කියන පුද්ගලයා ඔච්චර දක්ෂෙක් නම් කංජිපාණි වගේ මිනිහෙකුට අපදීල රයිසි අතරකින් පැනලා යන්න පුළුවන් නම් අපිට තියෙන ප්‍රශ්නයක් මේ කොහොමද මේගොල්ලෝ මේ රාජකාරිය හරියට කරනවද කියලා. අපි දැක්ක පහුගිය දවස්වල කංජිපාණි කියන මද්රාව්‍ය පතාකය පැනලා ගියා. අපදීල දවසකින් ඒ පුද්ගලයා පැනලා ගියා.
1: අසන්නනේ මේ අද පාතාලය කිසියම් මෝ විදිහකට ප්‍රබලත්වයක් නිර්මාණය කරගන්න උත්සාහ කරනවා. මං හිතනවා මේක දේශපාලන විදිහට පිටිපස්සෙන් දේශපාලනය මැදිහත් වෙලා තියෙනවා. මොකද ඔබ අහන්න ඇති ජෙනරල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ කරන කතාව. ඔහු කියන්නේ මේ කංජිපානි ඉම්රාන් ඔය දැන් සලේ කියන මිනිස්සු ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට ගෝඨාභයගේ ආණ්ඩුව යටතේ මිනිහට අපහම්බෙලා මාස 6 මාසෙන් අපහැමන දවසින් පහුවෙදා මිනිහා රටින් පිට වෙනවා. ඉතින් මේ වගේ දේවල් සිදුවෙලා අද පාතාලේ මහා ලොකු මිනිස්සු මහා ලොකු පොරවල් කරන්න මේ මාධ්‍ය මහා විශාල උත්සාහයක් ගන්නවා. ඇත්තටම ශ්‍රී ලංකා රජයේ අපි පුද්ගලිකවත් පොදුවේ දන්නවා ශ්‍රී ලංකා රජයේ තමයි 22ක් පාතාලේ ප්‍රධාන කෙරුම 22ක් පහුගිය රජයන් එකක්වත් පාතාලේ ප්‍රබලියෝ ඔච්චර ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා නැහැ. 22ක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. පාතාලේ කොඳුනාරටේ කඩලා තියෙනවා. අද මේ කංජිපාණි ඉම්රාණි කියන මිනිසයා පොරක් කරගෙන ශ්‍රී අද මාධ්‍ය මේ ලංකාවේ ඔහු මේ දෙවුන්දර පෙරහැරට ඔවුන් කාවඩි සම්බන්ධයෙන් ඔහු කරන ලද අන සම්බන්ධය හඬපටය සමාජය තුළ සමාජයට නිකුත් කරලා ඒ තුළින් භීතියක් චකිතයක් මිනිසු තුළ ඇති කරලා ඒ තුළින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරලා සිද්ධ වෙන යලිත්තරක් ඔබ කවුරුත් දකිනවා ඇති. දිනේ වෙඩියුන්ඩ පළවෙනි වෙඩියුන්ඩ දෙවෙනි වෙඩියුන්ඩ තුන්වෙනි වෙඩියුන්ඩ කියලා මේ ජාතික පුවත්පත් තුළ ජාතික රූපවාහිනී වල ගහන්න පටන් ගන්න තියෙනවා. ඔබ කවුරුත් දන්නවා මේ ජාතික රූපවාහිනී සහ ජාතික පුවත්පත් අද බහුතරයක් පුද්ගලික අංශය සහ පසුගිය ආණ්ඩු කාලයේ දේශපාලන බලය ආයුතු ලෙස පාවිච්චි කරලා දේශපාලන ප්‍රබලයන් අතේ තමයි මේ ආයතන සියල්ල පවතින්නේ. ඔවුන් උපරිම උත්සාහය දකරනවා ඔවුන්ට හැකි පමණ පුළුවන් පමණ සියලු සම්පත් උපයෝග කරගෙන ශ්‍රී ලංකා රජය අපහසුතාවයට සහ අපකීර්තියට පත් කරන්න. මේක පැහැදිලිවම අපරාධයක්. මේකට තිතක් තැබිය යුතුමයි. මේ තත්ත්වය අපි කවුරුත් බුද්ධිමතුන් විසින් බුද්ධිමත්තු විදිහට මේක තේරුම් ගත යුතුයි. ශ්‍රී ලංකා රජය මීට වැඩිය බලගතු මිනිස්සු ශ්‍රී ලංකා රජය ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ සුපරිම අධිකරණය තුළදී වෙච්ච මිනිමරුවේ සම්බන්ධ මිනිමරුව සහ ඔවුන්ට අනුබල දුන්න සහ පාතාලේ නායකයෝන් රංචු පිටින් අරන් ආපු ශ්‍රී ලංකා රජයට මේක අසීරු සහ අමාරු කාර්යයක් වෙන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා රජයේ අපකීර්තිය සහ අපකීර්තිය පත්කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් වර්තමාන විපක්ෂයේ මම පැහැදිලිවම විපක්ෂය කියලා චෝදනා එල්ල කරනවා. මට ඒක කිසියම් මෝ විදිහකට අපිට තේරෙනවා දැනෙනවා. මොකද දේශපාලනයේ හිටපු සත්වයේ විදිහට අපිට දේශපාලන ඉවක් තියෙනවා. මේ දේශපාලන ඉව තුළ අපි පැහැදිලිවම දන්නවා මෙන්න මේ මිනිස්සු උත්සාහ කරනවා මේ ශ්‍රී ලංකා රජයේ මේ කංජිපාණි ඉම්රාණි කියන මේ සරල සිල්ලර මිනිස්සෙක් උපයෝග කරගෙන ඔහුගේ හඬපටයක් දාලා මේ සමාජයේ බීතියෙන් මුසපත් කරන්න බීතියෙන් බීතියට පත් කරන්න මේක අසාර්ථක ප්‍රයත්නයක් විදිහට තමයි දකින්න. විශේෂයෙන් ඔබ කවුරුත් දන්නවා ආනන්ද සහෝදරයා. ආනන්ද බොහොම පිරිසිදු මිනිස්සෙක්. ඔහුගේ රාජකාරී උපරිම ආකාරයෙන් කරන ඇමති කෙනෙක්. පහුගේ ඇමතිලා වගේ මේ කප්පන් ඉල්ලලා කප්පන් අරන් කප්පන් වලින් ජීවත් වෙච්ච මිනිසෙක් නේ. තමන්ගේ රැකියාව තමන්ගේ වෘත්තිය අවංකව සහ සාධාරණ කරන්න උත්සාහ කරන සැබෑ පොලිස් ඇමති කෙනෙක්. ඉතින් ආනන්ද ඒ රාජකාරිය බොහොම නිශ්ශබ්දව කරනවා. ඔහු වැඩි කතා කරන මිනිසෙකුත් නෙවෙයි. ඔහු ඒ රාජකාරිය නිශ්ශබ්දව කරනවා. නමුත් අවංකවම ශ්‍රී ලංකා රජයේ මෑතකාලින ශ්‍රී ලංකා රජය තමයි පොලිසිය දූෂණයෙන් මුදවගත්තේ, පොලිසිය පාතාලයෙන් මුදවගත්තේ, පොලිසිය නිරවුල් ආයතනයක් බවට පත් කළේ, නීතියේ
2: ආධිපත්‍ය සහ නීතියේ ස්වාධීනත්වයේ බිහිකිරීමේ වර්තමාන රජයේ ඒකේ ඵල විපාක අපි කවුරුත් අපි කාටත් ඇස් ඉදිරිපිට පේනවා මේ මේ මේ පාතාල රාජ්‍යයක් වෙලා තිබු ශ්‍රී ලංකා රජයේ යලිත්වරක් නීති ආධිපත්‍ය සහ නීතියේ විධානය සහිත රටක් බවට පරිවර්තනය කිරීමේ මේ වර්තමාන ආණ්ඩුවේ පරම පවිත්‍ර චේතනාව සාර්ථකත්වයට පත්වීම සඳහා මේ ගෙන යන ක්‍රියාමාර්ගවලට අපි අවංක පුරවැසි විදිහට උදව් කළ යුතුයි කියලා මම හිතනවා. ඉතින් මම දෙනවා ජගත් අයියට.
3: මම හිතන්නේ රංජිත් සුදුසුයි ඒ ගැන කතා කරන්න. රංජිත්.
4: ඔව් ජගත් සාලිය, දැන් ඇත්තටම ලංකාවේ රටක ඕනම රටක බුද්ධ්‍යංශවලට මොනවම හරි තොරතුරක් ලැබුණාට පස්සේ ඒ තොරතුර ඔස්සේ ගමන් කරලා ඒකට සුදුසු පියවරවල් ගන්න ඕන. ඒ ගන්නකොට යම්කිසි දෙයක් වෙන්න තියෙනවද, මොනව හරි යම්කිසි අවදානමක් තියෙනව නම් ඒ අවදානම වළක්ව ගන්න ඕනේ. දැන් අපි මුලින්ම යමුකෝ පාස්කු ප්‍රහාරයේදී ඉතින් අවදානමක් තියෙනවා. ඒ බුද්ධියංශ දැනුවත් කරලා තිබුණා. නමුත් ඒකට කිසිම පියවරක් ගත්තේ නැහැ. ඉතින් බෝම්බ පුපුරලා ඉතින් දහස් සිය ගණන් මිනිසුන්ගේ ජීවිත නැති වුණා, තුවාල වුණා. දැන් කතරගමනේ මේ දෙවුන්දර කවඩි නටනකොට කංජිපාණිත් එහෙම කරනවා කියන කතාව තමයි ආවේ. ඉතින් එතකොට කාවඩි නටන එක නවත්තන්න ගත්ත පියවර එක සුදුසු පියවරක්. ඒක එහෙම වෙන්න ඕන. ඊට පස්සේ දැන් මේක නටන්නම ඕන නිසා දැන් ඊළඟට කට්ටිය පටන් ගන්නවා මේ විරුද්ධ පක්ෂය කියන්න ගන්නෝ නෑ මෙන්න කාවඩි පෙරහැර නවත්තලා කාවඩි නවත්තලා කියලා. පෙරහැර කාවඩි, මේ කාවඩි කියන එක මේ විරුද්ධ පක්ෂයට සමහර ලාවට ඒක බෞද්ධ ලක්ෂණයක්. හැබැයි ඒගොල්ලන්ට ඕනනම් ඒක මේ අබෞද්ධ ද්‍රවිඩ ලක්ෂණයක් විදිහටත් ගන්න පුළුවන්. ඉතින් කන්න ඕනනම් කබර ගොයා තල ගොයා කරගන්නෝ වගේ වැඩක් තමයි උතන සිද්ධ වෙන්නේ. නමුත් මං හිතන්නේ මේ රජය ගත්ත පියවර හරි තොරතුරු ලැබුණාම ඒ ඔස්සේ ගමන් කරන්න ඕනේ. රටේ ජනතාවගේ ආරක්ෂාව තමයි මූලික දේ. ඒ වෙනුවෙන් නවත්තන්න බැරි එකම වැඩසටහනක්වත් තියෙන්න බෑ. ජගත්මක තියෙන්න
3: ඔව් ඇත්තටම ඔය කාරණය පිටිපස්සේ තවත් දෙයක් තියෙනවා සාලිය. ඇත්තටම විපක්ෂය මේ තුලින් උත්සාහ කළේ ජාතිවාදී අර්ගලයක් ඇති කර ගැනීමට මාවතක් හදා ගැනීම. ඔවුන්ට අවශ්‍යයි මේ කංජිපාණි කියන පුද්ගලයා මුස්ලිම් පුද්ගලයෙක්. මේ මුස්ලිම් පුද්ගලයාගේ බලපෑම මත බෞද්ධ පෙරහරක් නැවැත්තුවාය කියන කාරණය එළියට ඇදගෙන ජාතිවාදී ප්‍රශ්නයක් මතු කරගන්නට උත්සාහයක් තමයි දැරුවේ කියන එක තමයි බොහෝ විට පේන්නේ. අනෙක් අතින් පොදු මතය තමයි මේ කාරණයට සම්බන්ධ වෙලා ඉන්න පාතාල කල්ලි දෙකම මෙහෙයවන්නේ එකම පිරිසක්. එකම පිරිසක් තමයි මේ දෙගොල්ලෝ.
1: එකම දේශපාලන නායකත්වයක්.
3: එකම දේශපාලන නායකත්වයක් තමයි මේ කල්ලි දෙකම මෙහෙයවන්නේ.
1: සහරන් වගේ.
3: හරියටම හරි. එකම කල් මේ කල්ලි දෙක ඔවුන් මෙහෙවගෙන ඇවිල්ලා ඔවුන් උත්සාහ කරනවා මෙතන ප්‍රශ්නයක් මතු කළා. මේක රජය පිටින් යවලා මෙතන ලොකු ජාතිවාදී කලබලයක් ඇති කරලා ඔවුන්ට අවස්ථාවක් ගන්නට පුළුවන් වෙයිද කියලා. මං හිතන්නේ විපක්ෂය හරිම බොළඳයි මේ වගේ වැඩ කරගෙන යන එක. ඕනෙම රජයක් පත්වෙච්ච දවසේ ඉඳලා දඟලන්න ඕනේ නැහැ විපක්ෂය. රජයක් කාලයක් යනකොට සමාජයට ජනතාව අතර අපකීර්තියට පත් වෙන්නට පුළුවන්. විපක්ෂය නැගිටින්න ඕනේ ඒ වෙලාවට. එහෙම නැතුව රජය පත්වෙච්ච දවසේ ඉඳලා කරන්නට පුළුවන් හැම දෙයක්ම කර දඟල මේ දඟලන දැඟලිල්ල එක අතකින් හරිම හාස්‍ය ජනකයි, අනික් අතින් හරිම කුරිරුයි. මොකද ඔවුන්ගේ සිතුවිලි පිරිසිදු නෑ. ඔවුන් බලන්නෙම මොකක් හරි ප්‍රශ්නයක් මතු කරලා රටට හෙන ගැහිලා ගියත් කමන්නේ, මිනිස්සු මැරුණත් කමන්නේ. ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්නේ කොහොමද කියන එක තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ රජය නිසි පියවර ගනි. ඒකන බය වෙන දෙයක් නැහැ.
1: ආනන්ද විජේපාල එක බොහොම නිශ්ශබ්දව කරයි කියලා අපි හිතනවා. මොකද ආනන්ද විජේපාල කරලා තියෙනවා, කරගෙනත් යනවා. ඉතින් ආනන්ද විජේපාල එක් කරයි කියලා හිතනවා. ඉතින් අපි තව ගීතයකට යමු අවසන් වශයෙන්.

ඉතින් අසනනි පුරා දෙහොරාවක් අපි ඔබ සමග රැඳී හිටියා ඔබේ නිවසේ මේ සුන්දර ශ්‍රාත්‍රියේ සමුගෙන යන්නටයි අපේ සූදානම. මෙදිරියේ සිට සාලිය ගලප්පත්ති රංජිත් තීරසිංහ රොෂාන් මිහිඳු කුලසූරිය සමග මම ජගත් ජේ එදිරිසිංහ ඔබ සියලු දෙනාටම සුවදායක සතියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ අපි නැවත හමු වෙමු.